0: සුදිලකුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිලකුවන් විදුලිය
3: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමකල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමකල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිණි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙන් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගී සහ කාම සුගල්කාන යෝගී අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්නේ දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජය කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය වූ මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

යමෙ තුන් පිටකය ස්වල්පයක් නමුදු කියතත් ධර්මය අනුව පිළිපදිනවම ඔහු රාග ද්වේෂ මෝහ දුරුකොට හොඳ නුවණින්ම මිදුණු සිතක් ඇති තැනැත්තෙක් වන්නේ. මෙලව පරලව කිසිම බැඳීමක් ගැනීමක් නැතිව මහණදම් ඵලයට හිමිකාරයෙක්ම වන්නේය. ධම්මපදය යමක වගේ.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් වන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකි.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

ගුණ දැනුමැතිකම් නොපිළිගන්නෝ අපි මේ කලහයෙන් මෙහිදී වෙනසෙන්න නම්හ යන බව නොදනිත් යම් කෙනෙක් එය දනිත් නම් ඒ නිසා

යමෙක් රූපාදී අරමුණු සුභ වශයෙන් ගනිමින් ඉන්ද්‍රිය සංවරය නැතිව කෑමෙහිද පමණ ඉක්මවා ආහාර ගනිමින් කම්මැලිව වීර්යෝ හීනව වෙසේනම් කෙලෙස් මාරයා ඔහු මැඩලන්නේ සුළඟ දුර්වල ගසක් මුල

උපාදී අරමුණු අශුභ වශයෙන් සලකමින් ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව කෑමේ පමන දැන සැදැහැතිව සම්පූර්ණ වීර්‍ය ඇතිව වසන පුද්ගලයා වාතයට ගල් පර්වතයක් නොසෙල්විය හැක්කාසේ කිලිස් මාරයාට

යමෙක් කෙලෙස් කහට සහිතව සිවුරු දරයිනම් ඉඳුරන් දැමීමෙන් හා ඇත්තකීමෙන් පවා තොරවූ ඔහෝ කිසිසේත්ම මේ සිවුරට සුදුසුවන්නේ නැත.

යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව සිල්හි පිහිටුවා ඉඳුරන් දැමීමෙන් සහ සත්‍ය වචනයෙන් යුක්ත වෙයිද ඔහු ඒ කාන්තයෙන්ම මේ සිවුරට සුදුසු වන්නේය.

පින්වත අනුන්ගේ රළුපරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු ඒවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම කන්ට අඳ ගැහුවේ මෙතන

0: මත්කෑවට පෝය දවත තොට පල දුන්නා කියමින් හාමිනේ ගෙදර යනතෙක් වැන්නා.
1: බුදු මග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින්බර පුර පසළොස්සක පොහෝ දවසෙහි උදෑසන සීල භාවනා වැඩසටහනෙහි වැඩසටහන ආරම්භ කරමින් මෙතෙන් සිට උපෝසත අෂ්ටාංග සීලයෙහි සමාදන් කරවීම, කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කිරීම, බුද්ධ වන්දනා වැඩසටහන මෙහෙවීම සඳහා ඉතාමත් ගෞරවයෙන් යුක්තව අපි ආරාධනා කර සිටිනවා සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී සුදුලි ගුවන් උදිරියේ නිර්මාතෘ මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේට අවසරයි. ගරු ස්වාමින් වහන්ස,
1: කිරියාහාර සම්බුද්ධ පූජා පූජා කරන්න පැමිණි පිරිස පළමු කොටම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න සාදු කියලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි.

පෙහෙවත් සමාදන් වෙන කාරුණික පිරිස සාදු කියලා පෙහෙවත් සමාදන් වෙන්න නමස්කාරය කියන්න.

සාදු. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, දහසක් බුදුන් බුදු වෙන මේ හිමිදිරි පාන්දර ඔබ හැමදිනාම ඓතිහාසික මාලිගා කන්ද සී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේට එකමුතු වෙලා පිරිසක් තිසරණ සහිත පංචශීලයේ සමාදන්ව සිල්ලුතුම් බවට පත් වෙලා, තවත් පිරිසක් අෂ්ටාංග සීලයේ සමාදන්ව පෙහෙවස් සමාදන්ව සිල්ලුතුම් බවට පත් වෙලා අද දවස පුරාවටම සිල්වත් ගුණවත් ජීවිත ගත කරන්නටයි සූදානම බලාපොරොත්තුව මේ හිමිදිරි පාන්දර තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ උදෙසා කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරන්නටයි මේ සූදානම බලාපොරොත්තුව. උදේ පාන්දරින්ම පන්සලට එකතු වෙලා තථාගත බුදු පියාණන් වහන්සේට පුද පෙරහැරින් කිරියාහාර සම්බුද්ධ පූජාව රැගෙන ඇවිල්ලා තැන්පත් කළා. දැන් මේ සූදානම් වෙන්නේ බුද්ධ වන්දනාවේ යෙදෙන්නටයි. අපි හැමදිනාම තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් හදවතින් මෙනෙහි කරමින් උන්වහන්සේගේ ශ්‍රී නාමයට මේ කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරමි. පූජාවිත්වා උතුම් පූජානිසංස බලයෙන් ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. සතුටෙන් සමාදානෙන් වාසනාවන්ත වූ ජීවිත ගත කරන්ට ඔබ හැම දිනාටම මේ ආශිර්වාද ශක්තිය යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

බොහෝමත්ම සැදැහැ සිතින් යුත්තව සකස් කරගෙන පුද පෙරහැරින් තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේ අභියසට රැගෙන ආවා වූ මල් පහන් සුවඳ දුන් කිරියාහාර සම්බුද්ධ පූජාව, දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ ඒ පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ නවාරහාදී වූ බුදු ගුණයන් හදවතින් මෙනෙහි කරමු. නවාරහාදී වූ බුදු ගුණ බලයෙන් පින්කමට පැමිණ සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා, අපල දුරු වේවා, ශාන්තිය මුදා වේවා කියන තුන් හැඟීම හදවතට ඇති කරගෙන මාම් කීවාට පසුව මේ ගාථාවන් කියමින් තථාගත බුදු පියාණන් වහන්සේගේ නවරහාදී වූ බුදු ගුණයන් මෙනෙහි කරන්නේ

කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරං නැති කලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක රහසින්වත් පවු නොකලසේක

සියල්ලටම සුදුසු වනසේක. බුදු රජාණන් වහන්සේගේ

අපි හැම දිනම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම තථාගත බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාද ශක්තිය බලයෙන් නිරෝගී සුවය වේවා, කායික මානසික සුවපත්

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. අපලෝපද්‍රව දුරු වෙලා ග්‍රහ දෝසාන්ධකාර සියල්ල මගහැරවිලා ශාන්තියම උදා වේවා කියන උතුම් හැඟීමෙන්.

Jaya Sutui Hang, Jaya Sumai Hang. හැම දිනම මෙහෙම හිතන්න.

වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, අද දවසේ ඔබ හැමදෙනාම හිමිදිරි පාන්දරින්ම මේ උතුම් පුදබිමට එකතු වෙලා බොහෝ පින්කම් සිද්ධ කරගත්ත, පින් රැස් කරගත්ත මොහොතක් හැටියට මේ මොහොත පිළිබඳව සිහිපත් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ගොඩාක් පින් සිද්ධ කරගත්ත මොහොතක්. පන්සලට එකතු වෙලා පිරිසක් පන්සිල් සමාදන් වුණා. තවත් පිරිසක් අටසිල් සමාදන්ව අද දවස පුරාවටම සිල්වත් ගුණවත් ජීවිත ගත කරන්න බලාපොරොත්තුෙන් පසු වෙනවා. ඔබ හැම දිනාම සිදු කරගත්තා වූ කුසල් දහම් දෙවියන්ට, ඒ වගේම ඔබ නමින් මිය ගියපු ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටයි මේ සූදානම. පන්සලට එකතු වෙලා ගොඩාක් පින් කරගත්ත මොහොතක් හැටියට මේ පිළිබඳව සිහිපත් කරමින් මේ ਸਰව ප්‍රකාරයෙන්ම සිද්ධ කරගත්තා උතුම් කුසල් දහම් ඔබ නමින් මිය පරලෝසපත් වන්ටේ දුන සියලු ඥාති වර්ගයා පින් අනුමෝදන් වේවා. දෙමව්පියන්, ඥාතීන්, හිතවතුන්, ගුරුවරුන්, මිත්‍රයින්, විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ නායක මාහිම්පාණන් වහන්සේලා, දුකින් මිදේවා, සැනසෙත්වා කියන උතුම් හැඟීම කල්පනාව හදවතට ඇති කරගෙන අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන රකින්න ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යදෘෂ්ටික දෙවියන් දෙතරාෂ්ට විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත්තා වූ පිම්පෙත් අනුමෝදන් වේවා. සතුටු සිත් ඇති ඔබ වහන්සේලා අද කිරියාහාර සම්බුද්ධ පූජා පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරන මේ පින්වත් පිරිස හැම දිනාටම පින්කමට පැමිණ සම්බන්ධ වෙච්ච ලොකු කුඩා හැම දිනාටමත් දෙවියන්ගේ ආශිර්වාදයේ තුලින් යහපතක් සිතක් සාන්තියක්ම වේවා. කායික සුවපත් භාවයේ ලැබේවා. මානසික සුවපත් භාවයේ ලැබේවා. අපලුව දුරු දුරු වේවා. ග්‍රහ දෝෂාන්ධකාර සියල්ල මගහැරේවා. සතුටින් සමාදානෙන් වාසනාවන්ත වූ ජීවිත ගත කරන්ට ආශිර්වාදේ වේවා. පෙහෙවස් සමාදන්ව පසු වෙන උපාසක උපාසිකාවන්ට දම් පිරිනමන පවුල හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක්ම වේවා. දෙවියෝ පින් අනුමෝදන්ව මේ පින් වලින් සැනසී අපි හැම දිනාටම ආශිර්වාදේ සලසත්වා කියලා අපි කවුරුත් එක්ක දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන්නා වූ ශාන්තුතුම් නිවෙනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනියම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

පින්නතුනි, ඔබ කවුරුත් මහා පුණ්‍ය කර්ම රාශියක් සිද්ධ කරගත්ත පිරිසක්. තථාගත බුදුහාමුදුරුවන්ට කිරියාහාර සම්බුද්ධ පූජාව පූජා කරනවා කියලා කියන්නේ මේ ලෝකේ තනි පුද්ගලයෙකුට, එක් පුද්ගලයෙකුට යමක් පූජා කරලා ලබන්න පුළුවන් ඉහළම ආනිසංස ලබන්න පුළුවන් කමක් තියෙන්නේ වීතරාගී වූ තථාගත සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේට යමක් පූජා කිරීමෙන්. එහි ආනිසංස වචනවලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙලවත් පරලොවත් සසර පුරාවටමත් සැප විපාක ළඟා කර දෙන්නට තරම් ශක්ති සම්පන්න ප්‍රබල කුසල කර්මයක්. දුන්නොත් දුන්න මිනිසයාට තමයි ලෝකේ ලැබෙන්නේ. ඒක ලෝපවතින විශ්වීය ධර්මතාවයක්. ඒ කියන්නේ පුළුවන් කමක් තියෙනවා නම් ජීවිතේ මේ දීමනාව පුරුදු පුහුණු කරන්න, ඒක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ දීමනාවේ ප්‍රාථමිකම අවස්ථාව තමයි තමන් කන පිඟාන හොදලා ඉඳුල් පිඟාන විසි කරනකොට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මේ ඉඳුල් පිඟානේ තියෙන ඉඳුල් ටිකත් සතෙකුට ආහාරයක් වේවා කියලා. ඒ තමයි ප්‍රාථමිකම දීමනාව. ඒ කියන්නේ දෙන දීමනාවන් අතර පුංචිම දානේ තමයි සතෙකුට ආහාර පිණිස තමන් කන ඉඳුල් පිඟාන හොදලා විසි කරනකොට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් මේ ඉඳුල් පිඟානේ තියෙන ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියලා ආත්ම 100ක් සැප විපාක ලබන්නට තරම් ශක්ති සම්පන්න කුසලයක් බව බුදුහාමුදුරු දක්කින විභංග සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට හිතාගන්න මිනිස්සෙකුට කන්න දුන්නාම කොච්චර සිද්ධ වේද කියලා. සීලයෙන් ගුණයෙන් වැඩි කෙනෙකුට කන්න දුන්නාම කොච්චර පින් සිද්ධ වේද කියලා හිතාගන්න පුළුවන්. එනිසා ඊට වඩා වැඩි අනුශාසනාවක් කරන්නේ මේ ਸਰවප්‍රකාරින්ම සිද්ධ කරගත් උතුම් කුසල් දහම් අපි හැම දිනාටම ශාන්තුතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ.

0: යතු හැම දිනාටම යහපතම වේවා.
1: ඊනිටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදස්නාරා මූල මහා විහාරස්ථානයේහි ඒ අවසන් වූ කිරියාහාර සම්බුදු පූජාව පූජා කිරීම, සීල සමාදානය, බුද්ධ වන්දනාව කියන වැඩසටහන් සියල්ලම අද දවසේ ඔබ අප කෙරෙහි අනුකම්පා කර දැරියුම ඉෂ්ට සිද්ධ කර දෙනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර වාණී සුදුළු ගුවන්විදුලි නිර්මාතෘ මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ මොහොතෙහි මේ සිදු කර දුන්නා වූ උදාර වූ පුණ්‍ය ශක්තියේ බලයෙන් පූජ්‍යපාද මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේට මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යාම සඳහා උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේ සියලු දෙවියන්ගේ ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා
2: සුදුල
1: ප්‍රාර්ථනා කර සිටිමු.
2: රැඳී සිටින්නේ
3: අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ හිටියා චත්තමාණන් කියලා දරුවෙක්. මේ දරුවා ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඉක්මනින් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළා. ඉගෙන ගැනීම අවසන් කළාට පස්සේ ගුරුතුමාට ගුරු පඬුරු පූජා කිරීම ඒ කාලේ තිබුණ චාරිත්‍රයක්. දවසක් චත්තමාණන්ට ගුරු පඬුරුත් අරගෙන කැලෑව මැදින් වැටුණු පුංචි අඩිපාරේ ගුරු ගෙදර බලා පිටත් වුණා. මේ පාරවල් හරිම පාළුයි. සෙනග වැඩිය ගැවසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ කැලේ මැදින් වැටුණු පාරේ තනියම එන චත්තමාණවක. ඔහුට විශාල කරදරයකට මූණ පාන්න සිද්ධ වෙන බව බුදු ඇසට පෙනුණා. අපගේ මහා කාරුණික බුදු සමිඳුන් චත්තමාණවක ගැන උපන් අනුකම්පාවෙන්ම ඔහු ඉදිරියට වැඩියා. චත්තමාණවක බුදුරජාණන් වහන්සේව අඳුනගත්තා. එයාට හරිම සතුටුයි. භාග්‍යවතුන් වහන්සේව දැක්කම එයාට ලොකු සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ චත්තමාණවකට කතා කළා. තොරතුරු විමසුවා. මේ වෙනකොට චත්තමාණවක තෙරුවන් සරණ ගිහිල්ලා හිටියේ නැහැ. සිල්පද ගැන දන්නේ නැහැ. ඉතින් නංගියේ මල්ලියේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණේ ඇති වටිනාකම මේ චත්තමාණවකට කියලා දුන්නා. මේ පුතා හරිම බුද්ධිමත්. මෙයාට තේරුණා තෙරුවන් සරණ යෑමේ වටිනාකම. ඊට පස්සේ චත්තමාණවක තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චත්තමාණවකට සිල්පද ගැන කියලා දුන්නා. ඉතින් පින්වත් නංගියේ මල්ලියේ බුදුරජාණන් වහන්සේ මේ විදියට චත්තමාණවකට උතුම් තිසරණේ ගැනත් සිල්පද පහ ගැනත් කියලා දීලා මේවායේ සමාදන් කළා. චත්තමාණවකට ලොකු සතුටක් ඇති වුණා. එයා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියා. සිල්පද පහ සමාදන් වෙලා ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලස්සන ගාථා තුන චත්තමාණවකට ඉගැන්නුවා.

කණ්ඩායමකට මේ කුමාරයාව මැදි වුණා. චත්තමානවකගේ අතේ තිබුණ මුදල් පසුම්බිය ගන්න හොඳටම පොළොවලින් පහර දුන්නා. ඒ පහරවල් නිසාම චත්තමානවක මිය ගියා. පින්වත් නංගියේ මල්ලියේ, මේ විදිහට දරුණු ආකාරයෙන් පහර දෙද්දී පවා මේ චත්තමානවක හිතේතා හිටියේ බුදුරජාණන් වහන්සේ ගැනමයි, ඒ ශ්‍රී සද්ධර්මය ගැනමයි, ශ්‍රාවක සංගරුවන ගැනමයි, තමන් සමාදන් වුණ සිල්පද ගැනමයි. ඒ හොරු ගැන තරහක් ඇතිරගත්තේ නෑ. ඉතින් පින්වත් නංගිය මල්ලියේ, මේ චත්තමානවක මේ ආකාරයෙන් අවාසනාවන්ත ලෙස මිය ගියත් එයා මැරුණ හැටියෙම තවතිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙක් වෙලා ඉපදුනා. මේ චත්තමානවක දිව්‍ය කුමාරයාට ගොඩාක් ලස්සන දිව්‍ය මාලිගාවක් ලැබුණා. ඇබ උපස්ථාන කරන්න ගොඩාක් දිව්‍ය අප්සරාවන් දිව්‍ය කුමාරයන් ලැබුණා. මේ විදියට සැප ලබන්න උපකාර වුණේ බොහෝම ටික වෙලාවකට තෙරුවන් සරණ ගිහිල්ලා ආරක්ෂා කරපු සිල්පද ටිකයි. ඉතින් චත්තමානවක දිව්‍ය කුමාරයා දවසක් බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා. ඇවිදින් මේ විදියට බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, මට සිල් රැකෙන්න ලැබුණේ නම් ටික වෙලාවයි. ටික වෙලාවක් සිල් රැකලා මට මේ තරම් දිව්‍ය සැප සම්පත් හිමි වුණා.

0: නාගම මොහොතකට සිල්ලත් වෙලා උතුම් තිසරණේ ගැන කියවෙන ගාථා මතක තියාගත්තායින් ලැබුණ ලාභය කොච්චර වටිනවද? ඉතින් පුංචි ඔයාලත් මේ ගාථා හොඳින් කටපාඩම් කරලා මතක තියාගත්තොත් හුඟක් හොඳයි. ඒ වාගේම පුංචි කාලේ ඉඳලම සිල් රකින්න එක හුඟක් හොඳයි. එතකොට කවදාවත් පුංචි ඔයාලගේ ලස්සන ජීවිතවල වටිනාකම පිරිහෙන්නේ නැහැ. දවසින් දවස අලුත් වටිනාකමක්මයි ජීවිතයට එකතු වෙන්නේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
1: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමගල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයින් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්නේ දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර්ය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජය කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාවතේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

0: කාරුණික පින්වතුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රේතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රේතියව එක දවසක් දකිනවා. පිඟුතුන් මේ ප්‍රේතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවගේම මැස්සන් පිරෙමින්, නොයෙක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොයෙක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙමෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රේතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ අති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිංගුතුනි, එක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිංගුතුනි ඇයි කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම බිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දුනා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මයේ සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. එනිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: සුදිර කුවන් පෙතලියා.

0: පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පවත්.
1: සොතිර කුවන් පෙතලියා.

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කරගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකිය.

සදහවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතන් සිට සවන් යොමු කරමු.

හැම කෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙකුටම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත්ම ජීවිතයේ සිදුවීම් සම්බුද්ධත්වය බෝසත් උපත අනුපාදිශේෂ පරිනිර්වාණය මේ සම්බුදු තෙමගුල සමරන වෙසක් පුන් පොහෝ දවසේ ඔබ හැම කෙනාටම බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාව උපදින උන්වහන්සේගේ ජීවිතයේ ආශ්චර්යමත් අද්භූත අසිරිමත් කාරණා එකතුකොට මේ ධර්මානුශාසනාවෙන් ඔබට ඔබේ ජීවිතයේ සද්ධාව ඇති කරගන්න උපකාර වෙන ධර්ම කාරණා රැසක් දේශනා කරන්නයි අද සූදානම් වෙන්නේ. පින්තුනේ මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. වෙසක් පුන් පොහෝ දවස ලක්වාසී පමණක් නොවේ ලෝකවාසී බෞද්ධයන්ගේ උතුම්ම දවස. ඔබ මම අපි කවුරු සරණ ගිය අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලෝතුරා ගෞතම බුදුරජාණන් වහන්සේ සසරේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා එදා තුසිත දෙව්ලෝ වැඩ සිටිද්දී දෙවියන්ගේ ආරාධනේ මත පින්වන්ත මහාමායා දේවිය කුස ඉතාම සිහිනුවණින් පිළිසිඳගෙන මාස 10ක් මව් කුසේ වැඩිලා වෙසක් පුන් පොහෝ දවසකයි ලුම්මිණි සල්වනේදී පින්වන්ත මහාමායා දේවිය කුසින් බෝසත් පුතෙක් හැටියට මේ මනුලෝ පහළ වෙයි. එදා දසදහසක් ලෝක ධාතුල දෙවියන් අහසෙ පිරිලා ඉතිරිලා සාදුකාර දෙන අතරේ දෙවියන්ගේ දේවානුභාවයේ පවා ඉක්මවා ගිය ආලෝක ධාරාවන් මේ විශ්වය තුල පැතිරිලා යනවා. සක් දෙවිඳු සක්‍ර දෙවියන් දෙදෙව්ලොවට අතිපති සක්‍ර දෙවියන් තමයි බෝසතාණන් වහන්සේව බෝසත් පුතා උපදිනකොට ඉස්සරලාම දෑතින් පිළිගන්නේ. මේ ලෝකේ සියු දිසා පාලනය කරන සතරවරන් දෙවියන් හතර දෙනා බෝසත් අම්මගේ හතර පැත්තේ මාස 10ක්ම ආරක්ෂාව සැපෙයිවා. සක්‍ර දෙවියන් තමන්ගේ දෑතින් පිළිගත් බෝසත් පුතා අර සතරවරන් දෙවියන්ගේ අතට පත් කරනවා. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතින් ආයිමත් සක්‍ර දෙවියන්ගේ අතට ලැබෙන බෝසත් පුතා දෙවියන් විසින් මෑණියන්ගේ අතට පත් කරනවා. දේවිය බොහෝම සතුටට පත් වෙනවා. අත්තමනා දේවි හේතු අභිසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහෝම පින්වන්ත කුමාරයෙක් මේ ලෝකේ පහළ වුණා. බෝසත් පුතා දෑතින් පිළිගනිද්දී පුංචි සිරිපතුල දිගු කරන්නේ මහ පොළොවට. පොළොවේ සිරිපතුල තබන්න සූදානම් වෙනකොටම පොළොවෙන් නෙළුම් මලක් මතුවෙලා පුංචි සිරිපා පිළිගන්නෝ. පියවර හතක් උතුරු දිසාවට ගමන් කරලා සිංහනාදයක් කරා පියවරෙන් පියවර පොළොවෙන් නෙළුම් මල් පහළ වුණා. පුංචි සිරිපා පිළිගන්න. එදා සිංහනාදයක් කරනවා වෙසක් පුන් පොහෝ දවසේ ලුම්බිණි සල්වනේදී ලෝකයට බිහිවෙච්ච අපේ බෝසතාණන් වහන්සේ. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. මේ මගේ මමයි ලෝකෙ ජ්‍යෙෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකෙ ශ්‍රේෂ්ඨතම කෙනා, මමයි මේ ලෝකෙ අග්‍රතම කෙනා. අග්ගෝ හමස්මි ලෝකස්ස, මේ මගේ අන්තිම ඉපදීමයි. නත්තිදානි පුනබ්බව, ආයමත් ඉපදීමක් නම් නැත කියන සිංහනාදි කරගෙනමයි අපේ බෝසතාණන් වහන්සේදා වෙසක් පුන් පොහෝ දවසේ මේ ලෝකයට පහළ වෙන්නේ. පුංචි බෝසත් පුතා ඉපදිච්ච දවසේ අසිත කියලා තාපසෙක්, බොහෝම ඉර්ධිමත් කෙනෙක්, භාවනා කරලා සමත භාවනාවෙන් ඉර්ධි උපදවා ගත්ත කෙනෙක්. ඔහු දවල් කාලේ ගත කරන්න මනෝමය ශරීරයකින් දෙව්ලොවට යනවා. එතකොට අපිට පේනවා අපේ බෝසතාණන් වහන්සේ පහළ වෙනකොටත් භාවනා කරලා යම් යම් භාවනා ක්‍රම ඔස්සේ හිත දියුණු කරගත්ත ඉෂිවරු තාපසයෝ හිටියා. හැබැයි විමුක්ති මඟ, නිවන් මඟ දන්නේ කවුරු? දැන් ආලාර කාලාම අරූප ධ්‍යානවලට හිත වඩපු කෙනෙක්, උද්දකරාම පුත්ත පවා අරූප ධ්‍යානවලට හිත වඩපු කෙනෙක්. හැබැයි
තමන්ගේ ගෝල පිරිසක් ශිෂ්‍ය පිරිසක් තියාගෙන ඒ අයට භාවනාගෙන ඉගැන්නුවට ඒ කවුරුත් සසරින් එතර වෙන මාර්ගය දන්නේ. එදා අසිත තාපසයන් වහන්සේ දිව්‍ය ලෝකේ දවල් කාලෙ ගත කරන්න ගිය වෙලාවේ වෙන කවරදාටත් වඩා දෙවියන් ප්‍රීති ගෝසා කරනවා. දෙවියන් සතුටෙන් ඉපිල ගිහිල්ලා දිව්‍ය මේ සැරසිරි දිව්‍ය තූර්ය වාදන දිව්‍ය නැටුම් ගැයුම් මුළු දිව්‍ය ලෝකේම එකම මගුල්ගයක් වගේ උත්සවයක් වගේ. ඒ වෙලාවේ අසිත තාපසතුමා අහනවා, මොකද දෙවියනි මේ තරම් සතුටක්? අද මේ තරම් සතුටු වෙන්නේ? අන්න දෙවිවරු කියනවා, ඇයි ඔබ දන්නේ නැද්ද? මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද ලුම්මිණි සල්වණේදී පින්වන්ත මහා මායා දේවියෙක් විසින් සුද්ධෝදන රජතුමාගේ පුතෙක් හැටියට ලෝකෙට පහළ වුණා. දෙවියන්ගෙන් තමයි මේක දැනගත්තේ. ඒ දැනගත්තට පස්සේ අසිත තාපසතුමා ඉක්මනින් මනුලොවට ඇවිල්ලා මනෝමය ශරීරෙන් ඕලාරික ශරීරයට ඇතුල් වෙලා මාලිගාවට ගිහිල්ලා රජතුමාගෙන් අහනවා, රජතුමනි පුත් කුමාරයෙක් ලැබුණාද? මට මේ පුත් කුමාරයා බලන්න පුළුවන්ද? එකින් එක මහා පුරුෂ ලක්ෂණ තමයි විමසන්න පටන් ගත්තේ. එතකොට අපිට පේනවා පුංචි බෝසත් පුතාගේ ඒ පුංචි සිරුර තුල පවා, බෝසත් සිරුර තුල පවා මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තිබුණා. මේ ලෝකේ මහා පුරුෂයෙකුට සසරි මහා පින් කරලා පාරමී පුරාගත් මහා පුණ්‍යවන්ත පුද්ගලයෙකුගේ ශරීරය තුල ඒ මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා. සමහර අයගේ සංසාර පුණ්‍ය ශක්තියින් නිසා මහා පුරුෂ ලක්ෂණ 1-2 කීපයක් පිහිටන්න පුළුවන්. ඔබ අහලා ඇති මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් මහා පුරුෂ ලක්ෂණ කීපයක් තිබුණා. හැබැයි මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන මහා පින්වන්ත කෙනෙකුටත්, මේ ලෝකේ සක්විති රජකම් ලබන්න පුණ්‍ය ශක්තියක් තියෙන සක්විති රජ කෙනෙකුටත් පමණයි. අපේ බෝසතාණන් වහන්සේගේ පුංචි බුදු සිරුර තුල, බෝසත් සිරුර තුල මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටලා තිබුණා. මේ මහා පුරුෂ ලක්ෂණ හරීම පුදුමයි, හරීම ආශ්චර්යමත් ලකුණු. ඒවා එකින් එක ධර්මී විග්‍රහ කරනවා. සසරේ පුරපු ඒ පාරමී ධර්ම පුණ්‍ය ශක්ති නිසාම උන්වහන්සේගේ සිරුරේ මතුවෙච්ච ඒ උතුම් ලක්ෂණ එදා නම් තියෙන දවසේ පවා ඒ බ්‍රාහ්මණවරු 108ක් හැඳවලා මේ බෝසත් පුතාට නම් තියෙන දවසෙත් ඒ අය මහා පුරුෂ ලක්ෂණ විමසලා බලලා ඒ බොහෝ පිරිසක් හැමෝම වගේ කොණ්ණඤ්ඤ කියන තාපසතුමා ඇරෙන්න ශිවරයන් වහන්සේ දා ඒ පිරිස අතර හිටපු බාලම කෙනා අනෙක් සියලු දෙනාම ඇඟිලි දෙකක් උසවලා කිව්වා, මේ කෙනා ගිහි ජීවිතේ රැඳුනොත් සක්විති රජ කෙනෙක් බවට පත් වෙනවා, ගිහි ජීවිතේ අතහැරියොත් ඒ කාන්තේ ලෞතරා සම්බුද්ධත්වයට පත් වෙනවා. හැබැයි ඔය මහා පුරුෂ ලක්ෂණ අතර විශේෂිත මහා පුරුෂ ලක්ෂණයක් තියෙනවා. ලෞතරා සම්බුද්ධත්වයට පත් වෙන කෙනෙකුටත් සක්විති රජ වෙන කෙනෙකුටත් විනස් විදිහට පිහිටන මහා පුරුෂ ලක්ෂණයක් තියෙන. ඒ තමයි මේ ඇහි බැඹි දෙක මැද්දේ දෙබැම මැද පිහිටි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. පින්වතුනි, ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියනකොට ඔබ දන්නව අපේ රටේ බොහෝ වෙලාවට චෛත්‍ය රාජානන් වහන්සේලා ඉදිකරද්දී ඒ සතර කොනේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා අපි ස්තැම්පත් කරනවා. ඊළඟට බුදු පිළිම නෙලනවා. බෝධීන් වහන්සේලා ඉදිරිපිට බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරනවා. එහෙම නැත්නම් බුදු මැදුරක් හදලා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරනවා. මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරද්දී අපි සාමාන්‍යයෙන් දකිනවා එක එක රටවල් වල, දැන් බුරුමයි තායිලන්තේ ගත්තත්, ඊළඟට බෞද්ධ නමින් බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කරන යම් යම් මහායානික රටවල් ගත්තත් ඒ රටවල් වල බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ නිර්මාණ වල යම් වෙනසක් තියෙනවා. ඒ අයගේ සිතුවම් කලාවල්, නිර්මාණශීලී හැකියාවන්, දක්ෂතාවයන් මත ඒ ප්‍රතිමා වල යම් යම් පුංචි වෙනස්කම් තියෙනවා. හැබැයි
ඒ ප්‍රතිමා නෙලනකොට ඒ හැම නිර්මාණ ශිල්පියෙක්ම මහාපුරුෂ ලක්ෂණ ගැන විශේෂයෙන් ඉගෙනගෙන ඒවා මතුවෙන විදිහටයි ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරන්නේ. දැන් අපේ රටේ වුණත් විහාරස්ථානින් විහාරස්ථානයට බැලුවත් ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේලාගේ පෙනුමේ රූපේ නිර්මාණවල ඒ නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය මත යම් යම් වෙනස්කම් පිහිටනවා. මේ ඌර්ණරෝම ධාතුන් වහන්සේ ගැන විශේෂයෙන් ඔබට අද සිහිපත් කරවන්නට ඕන. ඒකට හේතුව සක්විති රජ කෙනෙකුගේ ඌර්ණරෝම ධාතුන් වහන්සේ වාමාරුතව කරකැවිලා කෙළවර පහළට හිටින විදිහට නතර වෙලා තියෙන රත්තරම් පාටයි. අන්න එහෙමනම් මතක තියාගන්න, සක්විති රජ කෙනෙක්ගේ රත්තරම් පාටයි රන්වන් පාටයි ඌර්ණරෝම ධාතුන් වහන්සේ වාමාරුතව කරකැපිලා කෙළවර පහළට හිටින විදිහටයි නතර වෙයි. ලෞතුරා සම්බුද්ධත්වයට පත්වෙන බෝසතාණන් වහන්සේ නම සාරා සංඛේය කල්පලක්ෂය, අටා සංඛේය කල්පලක්ෂය, සොළොසා සංඛේය කල්පලක්ෂය හැටියට පාරමී සම්පූර්ණ කරපු බුදුරජාණන් වහන්සේලාගෙන් විවරණ අරගෙන දස පාරමී, පාරමී උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන බුදු කෙනෙකුගේ ඌර්ණරෝම ධාතුන් වහන්සේ දක්ෂිනාරුතව දකුණු ප්‍රදේශයට තමයි කරකැවෙන්නේ. එහෙම කරකැවිලා දක්ෂිනාරුතව කරකැවිලා කෙළවර ඉහළට හිටින විදියට නතර වෙනවා. මේ ඌර්ණරෝම ධාතුන් වහන්සේ සුදු පාටයි, සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙනවා. එහෙමනම් ඔබ, අපි දන්නවා බොහෝ අය සද්ධාව නිසාම රත්තරණින් ඌර්ණරෝම ධාතුන් වහන්සේලා නිර්මාණය කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා තුල ඌර්ණරෝම ධාතුන් වහන්සේ පිහිටවනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දෙබැම මැද පිහිටි ඌර්ණරෝම ධාතුන් වහන්සේ රත්තරම් පාට නෙමෙයි, සුදු පාටයි. ඒ නිසා ඔබ ඉදිරියේදී ඉක්කුරිදී පාට හෝ සුදු රත්තරන් හෝ ඔබට යොදා ගන්න පුළුවන් ඌර්ණරෝම ධාතුන් වහන්සේ නමක් නිර්මාණය කරත් දක්ෂිනාරුතව කරකැවිලා කෙළවර ඉහළට හිටින විදියට තමයි ඒ ඌර්ණරෝම ධාතුන් වහන්සේ පිහිටන්නේ. ඒ ඌර්ණරෝම ධාතුන් වහන්සේගේ වෙනස හරියටම එදා අඳුනගත්තා කොණ්ණඤ්ඤ කියන කෙනාර නම් තියෙන දවසේ. ඔහු එක ඇඟිල්ලක් උස්සලා ඒ කාන්තේම කියා සිටියා, මේ කෙනා නම් සක්විති රජ කෙනෙක් නෙමෙයි, ඒ කාන්තෙන් ගිහි ජීවිතය අතහරිනවා, මේ කෙනා ඒ කාන්තේ ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා මයි කියලා එක ඇඟිල්ලක් උස්සලා තමන්ගේ තීරණේ ඒක මතිකව කියා හිටියා. සුද්ධෝදන රජතුමාට ඕනේ වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙමෙයි, රාජ්‍යත්වයේ ඊළඟට රාජ්‍ය පාලනයේ පරම්පරාවෙන් ආපු එවැනි රාජ්‍ය පාලන ක්‍රමයක් තිබිච්ච එදා දඹදිව හැම රජ කෙනෙක්ගේම අරමුණ තමන්ගෙන් පසුව තමන්ගේ පුතා රාජ්‍යත්වයේ පිහිටවලා සමහර වෙලාවට තමන්ගේ රාජ්‍ය ප්‍රදේශයක් තවත් පුළුල් කරගෙන මහා රාජ්‍යයක් අධිරාජ්‍යයක් හැටියට මේ ලෝකේම පාලනය කරන්න පුළුවන් සක්විති රජ කෙනෙක් වෙන්න පුළුවන් නම් අන්න ඒ රාජ්‍යත්වයේ ඉහළටම යනවා දකින්න තමයි සාමාන්‍ය කෙලෙස් සහිත පියෙක්ගේ රජ කෙනෙක්ගේ පැතුම. එදා සුද්ධෝදන රජතුමාටත් මේ අනාවැකි ඇහෙනකොට සක්විති රජකම තමයි තමන්ගේ පුතා මේ ලෝකෙම පාලනය කරන මහා බලසම්පන්න සක්විති රජ කෙනෙක් වෙනවා නම් කියන ආසාව තමයි ඇති වුනේ. ඒ නිසා පුළුවන් තරම් උන්වහන්සේගේ හිත කලකිරෙන දේවල් ඇති නොවන විදිහට රජ්ජුරුව උපරිම සැප සම්පත් ලබා දෙමින් ආරක්ෂාවල් සැපයුවා. රම්මේ සුරම්මේ සුබ මාලිගාවල්. හැබැයි අවුරුදු 16 වෙනකොට සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු යසෝදරාව විවාහ කරලා දුන්නා. නැටුම් ගැයුම් වාදන මේ සංගීත, ඇහැට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, බොහෝම සුවඳ වර්ග, මේ සැප සම්පත් තුළ පංච කාමයන්ගේ උපරිම සැප සම්පත් ඇතුව මාලිගාවල සැපසේ හැදී වැඩුණත් මේ සසරි පාරමී පුරපු කෙනෙක්
නිසි වෙලාවට ඔබ මතක තියාගන්න සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු ආරාධනා කරලයි මනුලවට පැමිණියේ මහාවීරයන් වහන්ස ඔබවහන්සේට කාලයයි. මිනිස් මව් කුසක ගිහින් උපදින්න දෙව් මිනිස් ලෝකයා සසර දුකින් එතර කරවන්න මනුලවට වඩින්න කියලා දෙවියන්ගේ ආරාධනය මතයි ආවේ. දෙවිවරු අවශ්‍ය වෙලාවට නියමිත වෙලාවෙ නියමිත වයස එනකොට අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීම තුළ සතර පෙරනිමිති පේන්න සැලැස්වා කියලා. සාමාන්‍යයෙන් ධර්මය ගැන ලොකු දැනුමක් ගැඹුරෙන් මේ ධර්මය හොඳට අධ්‍යයනය කරන්න ඇති කෙනෙකුට මේ සතර පෙරනිමිති ගැන ඇහෙනකොට එක එක මනසේ වාද විවාද තරක විතරක උපදින්න පුළුවන්. මහල්ලෙක් එතකොට සුද්ධෝදන රජතුමා වයසට ගියේ නැද්ද? ඔය වගේ ඒවා හිතෙනවා. සමහර ඔය වගේ අදහස් හිතන අය ඉන්නවා. මාලිගාවේ වයසකයි හිටියේ නැද්ද? එහෙනම් වයසකයි දැකලම නැද්ද? පින්වතුනි, අපේ ජීවිතවල අපි ටික ටික ටික ටික වයසට යන අපේ අම්මා තාත්තා හෝ අපේ ඥාතීන් අපි හැමදාම දකින අය ඉන්නවා. ඔය අතරේ ඔබේ ජීවිතේ ඔබම හිතන්න, සමහර වයසකයි එක පාරට දැක්කහම මුළු ශරීරෙම ඇටසැකිල්ලක් වෙලා, හැම සම්පූර්ණයෙන් රැලි වැටිලා, දත් ඔක්කොම හැලිලා, ඇවිද ගන්න බැරුව එක තැන් වෙලා, එක තැන මලමුත්‍ර කරගෙන ජරාවට පත් වෙලා දුක් විඳින කෙනෙක් දැක්කොත් එක පාරට හම්බව මෙහෙමනම් ඕනේ නැහැ, මෙහෙමනම් ජීවත් වෙන්න ඕනේ නැහැ, එහෙම හිතෙන අවස්ථා කොච්චර ඔබේ ජීවිතේ ඔබ දැකලා ඇද්ද? ඔබට සමහර වෙලාවට මේ පුද්ගලයා නැවත නැවත හිතට සිහි වෙනවා. අපේ වයසට ගිහිල්ලා අච්චර දුක් විඳින්න වෙනවද කියලා හිතෙන අවස්ථා එනවා. ඒ වගේ එදා සක්‍ර දෙවියන්ගේ මැදිහත් වීමේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, ඒ වගේම ශ්‍රමණ රූපයක් එකම දවසේ නෙමෙයි වෙන වෙනම උන්වහන්සේට මේවා දකින්න සැලැස්වුවා සුදුසු වෙලාවේ සුදුසු කාලේ එනකොට. සසර පුරණ ලද පාරමී ධර්මයන් නිසා අන්න උන්වහන්සේගේ අර පෙර පුණ්‍ය ශක්තිය සසරේ නෛෂ්ක්‍රම්‍ය අතහැරීම පුරුදු කරපු කෙනෙක්, ප්‍රඥා පාරමිතාව සසරේ පුරුදු කරපු කෙනෙක් උන්වහන්සේට වැටහෙන්න පටන් ගත්තා වයසට යාමත් සමග මේ තරුණකම අවසන් වෙනවා, ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙලා යනවා, මරණයත් සමග මේ ජීවිතේම අවසන් වෙලා යනවා. මොකක්ද මේ ජීවිතේ අර්ථය? මේ කාල බීල සතුටෙන් පංචකාමයන් පිනෝගෙන ජීවත් වුණත් වයසට ගිහින් ලෙඩ වෙලා මරණයට පත් වෙලා මේ ජීවිතේ අතහැරලා යන්න වෙනවා නම් ඉපදීමක් නැති, ලෙඩවීමක් නැති, ජරා මරණ නැති මේ සසරෙන් මිදෙන මාර්ගයක් නැද්ද? මං ඒ මාර්ගය හොයාගන්න ඕනේ. අන්න උන්වහන්සේගේ හිතට අර සංසාර පුණ්‍ය ශක්තියත් එක්ක මේ සිතුවිලි බලවත් වුණා. එදා අවුරුදු 29 දී ශ්‍රමණ රූපයක් දැකපු දවසේ, පුංචි රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ, සාමාන්‍ය විවාහ වෙච්ච කෙනෙකුට තමන්ගේ විවාහ ජීවිතයේ තුල දරුවෙක් උපදිනවා කියන්නේ පුතෙක් ලැබෙනවා කියලා කියන්නේ සමහර තාත්තා කෙනෙකුට ලෝකයක් ලැබුණා වගේ. පංච කාමයන්ට බැඳෙන දවස, මේ මගේ පුතා මගේ දරුවා කියලා බැඳෙන දවස. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ එදා රාහුල පුතා ඉපදිච්ච දවසේ අතහැරීම පිණිස, විමුක්තිය පිණිස, නිවන පිණිස හිතට ආපු සිතුවිලි යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරමින් මේ කාම සම්පත් රම්මේ සුරම්මේ සුභ මාලිකා අතහැරලා යන්න ඕනේ කියලා හිත හිත ඉන්නකොට මේ දැනිච්ච පණවිඩේ උන්වහන්සේට කියවුනේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං. රාහුලේ පහළ වෙලා ඉපදිලා බැඳීම් ගොඩක් ඇති වුණා නොවේද කියලා. හැබැයි උන්වහන්සේට පුළුවන් වුණා ඒ සියලු බන්ධන බිඳගෙන ඒ මාලිගා සැප සම්පත් අතහැරලා එදා පුංචි රාහුල පුතා ඉපදිච්ච දවසේ ඒ බන්ධනයන් බිඳගෙන දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් අබිනිෂ්ක්‍රමණය කරන්න උන්වහන්සේට වීරිය තිබුණා.
චන්න ඇමතියා සමග කන්ත කසු පිට නැගල පිටත් වෙද්දී මනුස්ස ලෝකයයි දන්නේ චන්නවත් දන්නේ නෑ කොහෙද මේ එක්කන් යන්නේ කියලා. හැබැයි දෙවිවරු වහන්සේ දස දහසක් ලෝක ධාතුවල දෙවිවරු වහන්සේ පිරිලා ඉතිරිලා ප්‍රීතිගෝසා කරනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා දෙවියන් ප්‍රීතිගෝසා කර කර සතුටු වෙනවා. උන්වහන්සේ බොහෝ දුරක් එදා චන්න ඇමතියත් කන්ත කස්සයත් සමග පිටත් වෙලා ගිහිල්ලා අනෝමා නදියෙන් එතර වෙලා කෙස් වැටිය කපල අතට අරගෙන උන්වහන්සේගේ දිගු කෙස් වැටිය රාජ කුමාරයෙක් හැටියට තිබිච්ච මේ කෙස් වැටිය මගුල් කඩුවෙන් දෑඟුලක් කෙස් හිසේ ඉතිරි වෙන ප්‍රමාණයට කපල අතට ගත්තා. ඒ දිගු කෙස් වැටිය අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒ කාන්තෙන් විමුක්තිය ලැබේනම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා අර කෙස් වැටි අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ රැඳෙනවා. දෙවියන් සාදුකාර දෙද්දි සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවලා මහා බෝසතාණන් වහන්සේගේ අර කෙස් වැටියම කරඬුවෙන් පිළිගත්තා. දෙවිවරු සාදුකාර දෙමින් දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියන් දොළොස් යොදුනක් විශාල සත්රුවනේ මහා සෑයක් තවතිසා දෙව්ලොව මවලා කේශ ධාතු කරඬුව තැන්පත් කරා. ඒ තමයි සිළුමිණි මහා සෑය. උන්වහන්සේ වෙනුවෙන් මේ විශ්වයේ මේ තුන් ලෝකෙම පළවෙනියටම අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ මගුල් කඩුවෙන් කෙස් වැටිය කපල අහසට විසි කරද්දී අන්නේ කේශ ධාතුන් වහන්සේලා පිළිගත් සක්‍ර දෙවියන් තමයි සිළුමිණි සෑය මවන්නේ. ඒ වෙලාවෙම අහසින් ඇවිල්ලා ඝටිකාර බ්‍රහ්ම දෙවියන් අටපිරිකරක් පූජා කරා. උන්වහන්සේට සිතුවිල්ලක් ඉපදුනා පමණයි මේ ගිහි වස්ත්‍ර විමුක්තිය කරා යන කෙනෙකුට සුදුසු නෑ කියලා හිතනකොටම අටපිරිකරක් අරගෙන අහසින් ඇවිල්ලා උන්වහන්සේගේ සංසාරි පෙර කාශ්‍යප බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍රයා ඝටිකාර එදා අපේ බෝසතාණන් වහන්සේගේ නම ජෝතිපාල මානවකය. මජ්ඣිම නිකායේ ඝටිකාර සූත්‍රය බොහෝම ලස්සනට ඒ අතීත සංසාර යාළු මිත්‍රකම ගැන සඳහන් වෙනවා. මේ ඝටිකාර බ්‍රහ්ම දෙවියන් තමන්ගේ සංසාරික මිත්‍රයා බෝසතාණන් වහන්සේදා විමුක්තිය පිණිස පිටත් වෙන ගමනේ තමන්ගේ මතින් අටපිරිකර පූජා කරගත්තා. ඒ සිවුරු පිරිකර ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල නවල අතේ තියාගෙන ආයම සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට කාන්තින් විමුක්තිය ලැබේනා මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටී වාහසීම රැඳේවා කියලා අහසට වීසි කරා. යොදුනක් ඉහළ අහසට අර ගිහි වස්ත්‍ර යුගල අහසේ පාවෙල අහසේ ඉහළ අහසේ රැඳුණා. ඝටිකාර බ්‍රහ්ම දෙවියන් කරඬුවකින් පිළිගත්තා ගිහි වස්ත්‍ර යුගල. බ්‍රහ්ම දෙවියෝරු සාදුකාර දෙමින් බඹලවට ගිහිල්ලා ඒ බ්‍රහ්ම ලෝකේ චෛත්‍යයක් මවනවා. ඒ තමයි සළුමිණි සෑය. ඝටිකාර බ්‍රහ්ම දෙවියන් කියන්නේ සුද්ධාවාස බඹලව ඉන්න අනාගාමි වෙච්ච බ්‍රහ්ම දේවතාවයි. ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ තමයි සළුමිණි මහා සෑය මවලා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර යුගල තැන්පත් වෙන්නේ. මගුල් කඩුවයි ආභරණ ටිකයි චන්න ඇමතියට දෙනවා, ඔබ මේවා අරගෙන ආපහු යන්න. උන්වහන්සේ විමුක්තිය කරා යන ගමන ගැන පිටත් වෙච්ච පණවිඩය පිය රජතුමාටත් යසෝදරාවටත් රාජකීය ඥාතීන්ටත් දැනුම් දෙන්න ගිහිල්ලා ඔබ ආපහු යන්න. හැබැයි උන්වහන්සේ සිවුරු පිරිකර දරාගෙන පාත්‍රයක් අරගෙන මහ කැලේ ඇතුළට වැඩම කරනකොට ඒ දිහා බලාගෙන හිටපු කන්ත කස්සයා දරාගන්න බැරුව එහෙම ඇදගෙන වැටිලා පපුව පැලිලා මිය යනවා. කන්තක දෙවියන් හැටියට සසරේ පාරමී පුරපු කෙනෙක් මේ. දිව්‍ය ලෝකේ පහළ වුණා නින්දෙන් පිබිදියා වගේ. සංයුත්ත නිකායේ දේවතා සංයුක්ති සඳහන් වෙනවා කන්තක
දිවිය පුත්‍රයාගේ කතාව අපි බෝසතාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරනවා. උන්වහන්සේ බුදු වුණාට පස්සේ දෙව්ලොවින් ඇවිල්ලා මේ කාන්තක කියන දෙවියන් උන්වහන්සේ මහා කැලේට ගිහිල්ලා ඉස්ලාම ගුරුවරු හොයාගෙන ගියා. විමුක්තියක් පිණිස මග පෙන්නන ගුරුවරු කියාගෙන ඒ කාලේ හිටපු ආලාර කාලාම උද්දකරාම පුත්ත. හැබැයි ඒ කාගෙන්වත් උන්වහන්සේ අපේක්ෂා කරන නිවන් මඟ විමුක්තිය නොලැබෙන බව උන්වහන්සේටම වැටහුණා. අවසානයේ උන්වහන්සේ මහ කැලේට ගිහිල්ලා ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් දුෂ්කර ක්‍රියාවක් කරා. මේ දුෂ්කර ක්‍රියාව ගැන මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා අරිය පරියේෂණ සූත්‍රය, සාරිපුත්ත සීහනාද සූත්‍රය වගේ දේශනාවල සඳහන් වෙන තොරතුරු බලද්දී හරිම පුදුමයි. අපිට හිතාගන්නවත් බෑ මේ දවසක් සතියක් මාසයක් දෙකක් නෙවෙයි, අවුරුදු 6කට ආසන්න කාලයක්. ඒ තුල උන්වහන්සේ දින ගණන් සිහිසුන් ඇදගෙන වැටිලා ආහාර වර්ජණයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් කියලා ඒ කාලේ සමහර බ්‍රාහ්මණවරු තාපසයෝ ඉසිවරයන් තුල අදහසක් තිබ්බා. මේ හැම දෙයක්ම උන්වහන්සේ තමන්ගේ ජීවිතයේ තුලින් ප්‍රායෝගිකව පුරුදු කරලා බැලුවා ඒ ක්‍රමවලින් විමුක්තියක් ලබන්න පුළුවන්ද කියලා. ආහාර ගැනීම අඩු කරලා අඩු කරලා අඩු කරලා අවසානයේ එක බත් හැටයක් පමණක් දිවාග තියාගත්තා කියලා. දවසට මෙච්චරයි. එක හාල් ඇටයක්, සමහර වෙලාවට එක අබ ඇටයක්. දවසක් උන්වහන්සේ කල්පනා කරනවා ආහාර නැවැත්වීමෙන් විමුක්තියක් ලබන්න පුළුවන් නම් අද ඉඳන් මං කිසිම ආහාරයක් ගන්නින් නැහැ, සියල්ල නවත්තනවා, පුංචි අබෑටයක්වත් දිවාග තියාගන්නේ නැහැ කියලා. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ අතර පෞහූත ජීවහ කියලා ධර්මයේ සඳහන් වෙනවා දිවාග රසනහර 700ක් පිහිටලා තියෙනවා. දිවාග රසනහර 700ක්. පුංචි දෙයක් දිවාග තියාගත්තත් එහි සම්පූර්ණ ආහාර ඕජාව මුළු ශරීරයටම උරා ගන්න. ඒ උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණේ ස්වභාවය. දැන් උන්වහන්සේ කල්පනා කරා කිසිම දෙයක් ආහාරයක් හැටියට ගන්න නැහැ, සම්පූර්ණයෙන් ආහාර නවත්තනවා. ඒ අදිෂ්ඨාන හිතට ඇති කර ගන්නකොටම උන්වහන්සේ ඉදිරියේ දෙවිවරු පෙනී හිටියා. පෙනී ඉඳලා දෙවිවරු උන්වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියනවා, මහාවීරයන් වහන්සේ, ඔබ වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන් නවත්තන්න එපා. ඔබ වහන්සේ ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවොත් අපි ඔය රෝම කෝප අතරින් ශරීරයේ දිව්‍ය ඕජාව ශරීරයට ඇතුල් කරවනු. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කල්පනා කරා උන්වහන්සේ ආහාර ගන්නේ නැහැ කියලා අදිෂ්ඨානෙන් ආහාර ගැනීම නැවැත්තුවොත් මේ දෙවිවරු මගේ ශරීරයට රෝම කෝප අතරින් දිව්‍ය ඕජාව ඇතුල් කරාවි. එතකොට මගේ අදිෂ්ඨාන බොරුවක් වෙනවා. ඒ නිසා පාත්‍රයට ලැබෙන දෙයක් පමණක් එහෙනම් මං අද පටන් ආහාර කරගන්නවා කියලා පාත්‍රය තියාගෙන උන්වහන්සේ ගහක් මුල වැඩ හිටිය. සමහර වෙලාවට හුළඟේ හමාගෙන ඇවිල්ලා කොලයක්, ගහක පුංචි ගෙඩියක් අර පාත්‍රයට වැටුණද ඒ දේ පමණක් දිවාග තියාගත්තා කියලා. කොහොම කාලයක් යනකොට උන්වහන්සේගේ ශරීරයේ කෘෂ වෙලා කෘෂ වෙලා උන්වහන්සේම දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට, සාරිපුත්ත දුෂ්කර ක්‍රියා කරන කාලේ මගේ හිස් කබල හරියට වේලිච්ච ලබු කැටයක් වගේ වුණා කියන. ඇස් දෙක දිහා බලද්දී වතුර හිඳිලා හිඳිලා ලිම් පතුලේ අන්තං වතුර ටිකක් පේනවා වගේ හිස් කබල ඇතුලෙන් මගේ ඇස් දෙක පෙනුනේ ඒ විදිහට කියනවා. උන්වහන්සේගේ අතපය හරියට අසීතික කියන වැල් පුරුක් වගේ මුළු හැම ඇට සැකිල්ලට ඇලිලා ගියා. බඩ අත ගන්නකොට කොඳු ඇට පේලි අහුවෙන. ඒ තරම් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී මුළු ශරීරේම උන්වහන්සේගේ කෘෂ වෙලා උන්වහන්සේ පුදුමාකාර පීඩාවක් දුෂ්කර ක්‍රියාවස් දින ගණන් උන්වහන්සේ සිහිසුන් ඇද වැටිලා නැකිට ගන්න බැරුව ඉන්නවා.
හැබැයි ඔය කාලේ උන්වහන්සේට උපස්ථාන කරන්න ආපු කොණ්ඩඤ්ඤ, වප්ප, බද්දිය, මහානාම, අස්සජී කියන අය, හැබැයි ඒ අය විශ්වාස කරගෙන හිටියේ දුෂ්කර ක්‍රියාවෙන්මයි බුද්ධත්වේ ලබන්න පුළුවන්. ඒ විශ්වාසයෙන් ඒ අයත් වටේ ඉඳගෙන මේ දුෂ්කර ක්‍රියා කරද්දී දැම්බුදුවේ දුෂ්කර ක්‍රියා කළා දැම්බුදුවේ කියලා බලාගෙන හිටියා. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළ අවසානයේ උන්වහන්සේටම හිතුණා දුෂ්කර ක්‍රියාවෙන් විමුක්තියක් ලබන්න පුළුවන් නම් මම තරම් ශරීරයට දුක් දීපු කෙනෙක් තවත් ලෝකේ නැතුව ඇති. උන්වහන්සේට මතක් වුණා පුංචි කාලේ සීසාන දවසේ වප්මගුල් දවසක ආනාපාන සති භාවනා වඩලා පළවෙනි ධ්‍යානය ලැබිලා උන්වහන්සේ ශරීරය පොළොවෙන් ඉහළට පැන නැගලා උන්වහන්සේ අහසේ පළඟක් බැඳගෙන භාවනා කරා පුංචි කාලේ. මේ භාවනාවත් එහෙනම් මට විමුක්තියට උපකාරයක් වේවි කියලා උන්වහන්සේ වාඩි වෙලා හුස්ම රැල්ලට හිත යොමු කරමින් ආනාපාන සති භාවනා වඩන්න උත්සාහ කරා. එහෙම සිහිසුන් ඇදගෙන වැටුණා. භාවනා කරන්න ශරීර ශක්තියක් අවශ්‍යයි. ආනාපාන සති භාවනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදහය. පළඟක් බැඳගෙන වාඩි වෙලා කොන්ද ඍජුව තියෙන විදිහට ඉඳගෙන ඉරියව්ව හදාගෙන මේ හුස්ම රැල්ල දිහා හොඳට සිහියෙන් බලමින් ආනාපාන සතිය වඩන්න ඕන. උන්වහන්සේ ආහාර වර්ජනය කරලා මුළු ශරීරේම ශරීර ශක්තිය උන්වහන්සේගේ නැති වෙලා ආනාපාන සතිය වඩන්න ශරීර ශක්තියක් අවශ්‍යයි. අමාරුවෙන් උන්වහන්සේ නැකිටගෙන පාත්‍රය අරගෙන ඈතින් පේන සේනානි කියන නියං ගමට පිණ්ඩපාත යන මග කීප තැනකදී සිහිසුන් ඇදගෙන වැටෙනවා. ඒ ගමට පිණ්ඩපාත ගිහිල්ලා යම් ආහාර ටිකක් පාත්‍රයට ලැබුණා. මේ ආහාර ටික අරගෙන ආයෙමත් ආපහු එනකොට අර උපස්ථාන කරන්න හිටපු පස් දෙනාම උන්වහන්සේට බැන බැනා උන්වහන්සේ අතහැරලා ගියා. ඔන්න දුෂ්කර ක්‍රියාව අතහැරියා. දැන් ඉතින් මොන විමුක්තියක්ද? දැන් ඉතින් මෙයා දිහා බලාගෙන ඉඳලා අපිට වැඩක් නැහැ. අපි යන් යන්න කියලා අර පස් දෙනාම උන්වහන්සේ අතහැරලා ගියා. ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් තමයි එදා නම් තියෙන දවසේ එක ඇඟිල්ලක් ඔසවලා ඒ කාන්තෙන් බුදු වෙනවා කියලා අනාවැකිය කියපු කෙනත් උන්වහන්සේව අතහැරියා. දුෂ්කර ක්‍රියාව අතහරින වෙලාවේ උන්වහන්සේ නෙමෙයි වීරිය අතහැරියේ. උන්වහන්සේ ආහාර ටික ටික වළඳමින් අර සේනානි ගමට වැඩම කරලා උන්වහන්සේ ආහාර ගනිද්දි සති දෙකක් වගේ කාලයක් තුල උන්වහන්සේගේ අර යටපත් වෙච්ච මහා පුරුෂ ලක්ෂණ ආයෙමත් මතුවෙලා ශරීර ශක්තිය උන්වහන්සේට ලැබුණා. ඒකට හේතුව පින්වතුනි අපේ බෝසතාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ අතර උන්වහන්සේ පුංචි දෙයක් ආහාරයක් හැටියට වැළඳුවත් මුළු ශරීරයට මේ ආහාර ඕජාව උරාගෙන ශරීර ශක්තිය ඇති කරන්න පුළුවන්. පහූත ජීවහ දිවාග රසනහර 700කින් යුතුයි. ඒක මහා පුරුෂ ලක්ෂණයක්. ඔය විදිහට උන්වහන්සේ දැන් උන්වහන්සේගේ ශරීරයේ ආයමත් මහා පුරුෂ ලක්ෂණ හොඳට මතුවෙලා උන්වහන්සේගේ ශරීර ශක්තිය දැන් ඇති වෙලා එදා මේ දුෂ්කර ක්‍රියා කරපු කඳුවලල්ලෙන් පහළට බැහැගෙන ගිහිල්ලා එදා උන්වහන්සේ නුගරුකක් මුල වැඩ සිටියා. එදා උන්වහන්සේගේ ශරීරේ එදා බුද්ධත්වයට පත් වෙන දවසේ උන්වහන්සේගේ ශරීර වර්ණය වෙනස් වෙලා උන්වහන්සේගේ සිරුර රත්තරම් පාටින් රන්වන් පාටින් බැබලෙන්න පටන් ගත්තා. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය දේශනා කරන ආනන්ද හාමුදුරන්ට අපේ බුදුහාමුදුරෝ පිරිනිවන් පාන දවසේ බුදු සිරුර රත්තරම් පාටින් බැබලිමින් ගිනි අඟුරු පාට රශ්මියක් රත්තරම් පාට ආලෝකයක් ශරීරෙන් විහිදෙනවා. එදා ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කවදාවත් දැකලා නැහැ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මේ රත්තරම් පාටින් බැබලෙනවා.
මම අවුරුදු 25ක් ඔබ වහන්සේට උපස්ථාන කරා මම කවදාවත් දැකලා නැහැ. බුදුරජාන් වහන්සේ වදාළ ආනන්ද අවස්ථා දෙකදී බුදු කෙනෙකුගේ බුදු සිරුර මේ වගේ රත්තරම් පාටින් බැබලිමින් ගිනි අඟුරු පාට රශ්මියක් විහිදෙනවා. යම් දවසක සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද? එදාටත් බුදු සිරුර ඒ දවසෙත් රත්තරම් පාටින් බැබලිමින් ගිනි අඟුරු පාට රශ්මියක් රත්තරම් පාට ආලෝක විහිදෙනවා. යම් දවසක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද? එදාටත් බුදු සිරුර රත්තරම් පාට ආලෝක විහිදෙමින් ගිනි අඟුරු පාට රශ්මි විහිදෙමින් රන්වන් පාටින් බැබලෙනවා. එහෙමනම් එදා සුජාතාව කිරිපිඩු දානි පූජා කරපු වෙලාවේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න එදා රාත්‍රී තමයි බෝධි මූලේ වැඩ ඉඳලා වීරිය වඩන දවස. එදා උන්වහන්සේගේ ශරීරේ රන්වන් පාට ගිනි අඟුරු පාටට රශ්මි ධාරා විහිදෙමින් රත්තරම් පාටින් බැබලෙද්දි ඉස්සලාම සුජාතාවගේ සේවිකාව තමයි ආවේ කිරිපිඩු දානි හදලා සුජාතාවත් එක්ක ඇවිල්ලා පූජා කරන්න කලින් මේ නුගරුක මුල සුද්ධ පවිත්‍ර කරන්න සූදානම් කරන්න ආව. එනකොට මෙන්න රත්තරම් පාට ආලෝකයක් විහිදෙන කෙනෙක් මේ නම් මිනිස්සෙක් නෙමෙයි, මේ නම් ඒකාන්තින් මේ උක්ෂ දේවතාවමයි. බොහෝම පුදුමයට පත් වෙලා ආපහු දුවගෙන ගිහිලා සුජාතාවට කිව්වා, දේවිය අද නම් ඔබේ කිරිපිඩු දානි පිළිකන් අන්න උක්ෂ දේවතාවුන් වහන්සේ ගහමුල වැඩ ඉන්නවා රත්තරම් පාට ශරීරයක් ඇති දේවතාවේ. බොහෝම සතුටෙන් සුජාතාව මේ කිරිපිඩු දානි තමන් මේ නුගරුකට බාර වෙලා ඒ බාරය ඔප්පු කිරීම පිණිස තමන්ට හොඳ ස්වාමියෙක් ලැබෙන්න, ඔහුට දාව පිරිමි පුතෙක් ලැබෙන්න, මේ විදිහට කාලෙකට පෙර බාරයක් වුණා, ඒ බාරය ඔප්පු කරන්නයි එදා මේ කිරිපිඩු දානය සකස් කරලා සුජාතාව බොහොම සතුටෙන් මෙතනට අරගෙන ආවේ. උන්වහන්සේට මේ සුජාතාව මේ කිරිපිඩු දානය පූජා කරා. පූජා කරලා වන්දනා කරලා පිටත් වුණාට පස්සේ මේ කිරිපිඩු ගුලි 49කට ගුලි කරලා උන්වහන්සේ මේ කිරිපිඩු දානේ වළඳන අවසානයේ උන්වහන්සේ එතනින් නැකිටලා රත්තරම් පාට රන්වන් පාත්‍රේ රන් තැලිය ඒ අසල තිබිච්ච ගංගාවක උන්වහන්සේ මේ රන් තැලිය අර පහලට ගලාගෙන යන ජල පහරේ තියලා අදිෂ්ඨානයක් කරා, මට ඒ කාන්තෙන් ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේනම් මේ ජලයේ පහලට වේගෙන් ගලාගෙන ගියත් මේ පාත්‍රය උඩුගම් බලා යාවා කියලා අදිෂ්ඨාන කළ පාත්‍රය ඒ මත තියද්දි උන්වහන්සේගේ අරමුණේ කාන්තින් ඉෂ්ට වෙනවා කියලා සාක්ෂි වශයෙන් අර පාත්‍රය දිය පහර කපාගෙන උඩුගම් බලා ගියා. ටික දුරක් ගිහිල්ලා වතුර ඇතුලේ නාග ලෝකයට වැටුණා කියන නාගයන් අරගෙන ගියා නාලව. එදා එතනින් පිටත් වෙලා යනකොට මගදි සොත්තිය බමුණා කුසතන මිටි අටක් උන්වහන්සේට පූජා කරා. ඔබ වහන්සේ නම් භාවනා කරන කෙනෙක් පාටයි. මෙන්න මේ කුසතන හොඳයි භාවනා කරනකොට බිම ඉලාගෙන භාවනා කරන්න වාඩි වෙන්න කියලා කුසතන මිටි අටක් උන්වහන්සේට පූජා කරා. ඒ කුසතන ටිකත් අරගෙන සුදු ඇලි තලාතරින් ගලාගෙන යන නීරංජනා ගඟින් එතර වෙලා ඇසතු බෝධීන් වහන්සේ අසලට උන්වහන්සේ වැඩම කරලා නැගෙනහිර දිසාවට මුහුණලා කුසතන ඉලලා චතුරංග සමන්නාගත වීරියෙන් වැඩ සිටි මගේ ශරීරයේ සම්මස් වියලේවා, ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා, පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද, මැරුණත් මේ ආසනෙන් ධර්මාවබෝධේ නොලබා නම් නැකිටින්නේ නැහැ කියන අදිෂ්ඨාන. අන්නේ වීරියෙන් වැඩ සිටිය නිසා ඒ ආසනයට කියනවා වජිරාසනෙ. උන්වහන්සේ වැඩ ඉන්නකොට කලබල වුණේ වසවර්ති මාරයා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන උන්වහන්සේ මේ ආසනෙන් නැකිට්ටවන්න නොයේ කරදර බහදා ඇති කරා. නමුත් අවසානයේ උන්වහන්සේගේ පාරමී ධර්ම බලේ මහා පොළවට ශ්‍රී හස්තයේ තියලා අදිෂ්ඨාන කරද්දී මහා පොළව ගිගුරුන් දෙමින් කම්පා වෙද්දී
වසවර්ති මාරය පවා මාර සේනාවත් එක්ක සීසීකඩ පලාගිය. ආනාපාන සති භාවනාව ඔස්සේ උන්වහන්සේගේ හිත සැනින් එකඟ වුණා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානයට හිත සමාධිමත් වුණා. මේ සමාධිමත් හිතෙන් පෙරජීවිත බලන නුවණ රාත්‍රී පළවෙනි යාමේ පළවෙනි විද්‍යාව පුබ්බේ නිවාසානුස්සති ඥානය ඇති වුණා. රාත්‍රී දෙවෙනි යාමේ චුතූපාත ඥානය, කෙනෙක්ගේ මරණින් මතු කර්මානුරූපීව සත්‍යයන් උපත කරා යන ආකාරය දකින නුවණ උන්වහන්සේට ඇති වුණා. රාත්‍රී තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසුවා. ඒ විදිහට විමසලා අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදයත් සමග උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍රකල්පේ හතරවෙනි බුදුරජාණන් වහන්සේ හැටියට ඔබත් මමත් සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. දස දහසක් ලෝක ධාතුවේම ආලෝක ධාරා විහිදිලා ගියා. දෙවියන් අහසේ ප්‍රීති ගෝසා කර කර සතුටු වුණා. තුන් ලෝකේටම යලිත් නිවන් මඟ විවර වෙනවා. මේ ලෝකෙට ආයෙමත් මේ මහා භද්‍රකල්පේ හතරවෙනි වතාවට බුදු කෙනෙක් පහළ වෙනවා කියලා දෙවියන් ප්‍රීති ගෝසා කරා. පින්වතුනි, වෙසක් පුන් පොහොය කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේගේ මව් කුසින් ඉපදීම, ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම, ඒ වගේම සම්බුදු කෘත්‍ය අවසන් කරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම සිහි කරන විශේෂිත බෞද්ධයන්ගේ පුන් පොහොය. අපි දන්නවා මීට වසර ගණනාවකට පෙර වෙසක් පොහොය කියලා කියන්නේ අපේ රටට බෞද්ධයන්ට වෙසක් කලාප, වෙසක් තොරන්, වෙසක් දන්සැල් හැම ගමකම, හැම පන්සලකම, හැම නිවසකම බෞද්ධයන්ගේ වෙසක් සැරසිලි වලින් පිරිච්ච බොහෝ පින්කම් සිදුවෙච්ච දින ගණන්, මාස ගණන්, ධර්ම දේශනා පින්කම්, බුද්ධ වන්දනා, බෝධි පූජා, චෛත්‍ය වන්දනා පින්කම් සිදුවෙච්ච බොහෝ පින්කම් සිදුවෙච්ච කාලයක්. නමුත් පසුගිය අවුරුදු තුන පුරාම අපිට සිදුවෙච්ච යම් යම් අවාසනාවන්ත සිදුවීම් සමග 2019 අප්‍රේල් මාසේ ඇතිවෙච්ච ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග වෙසක්, ඊළඟ මාසේ වෙසක් පෝයේ මිනිස්සු නිදහසේ සිල් අරගෙන පින්කම් කරන්න තිබ්බ වාතාවරණය අපේ රටේ නැති වුණා. ඊළඟට 2020, 2021 මුළු ලෝකේම වෙලාගෙන තිබිච්ච ඒ වසංගතය, මේ කොරෝනා වසංගතය නිසා අපේ රට විටින් විට ලොක්ඩවුන් කරමින්, ඇදෙන නීති කාල මාස ගණන් පසු කරමින්, සංචරණ සීමා එක්ක මිනිස්සු පාලනය කර ගැනීම පිණිස ඒ දිනවල වෙසක් ආදී පින්කම් කෙරෙන කාලවල එදා ඇතිකරපු සංචරණ සීමා, ඇදිරි නීති ආදී කටයුතු නිසා පන්සලකටවත් යාගන්න බැරුව පසුගිය අවුරුදුවල අපේ බෞද්ධයන් ගෙවල් වලට වෙලා සිල් ගත්තේ. මාස ගණන් වෙසක් විතරක් නෙමේ, වෙසක් පොසොන් නැසල ආදී පසුගිය අවුරුදුවල බොහෝ පින්කම් පන්සලකට ගිහිල්ලා සිල් ගන්න තිබ්බ අවස්ථාව නැති වුණා. මේ අවුරුද්දේ බොහොම අපේක්ෂාවෙන් පින්කම් සංවිධානය කරගෙන, අනේ මේ පාරවත් අපිට වෙසක් පෝයට නිදහසේ පින්කම් කරගන්න ලැබෙයි කියලා හිතාගෙන හිටපු බොහෝ පිරිසකටත් මේ ඇතිවෙච්ච පසුගිය දිනවල අපේ රටේ ඇතිවෙච්ච අවාසනාවන්ත සිදුවීම් එක්ක මේ ආර්ථික ප්‍රශ්න, කල කෝලහල, මිනිස්සු අතර ඇතිවෙච්ච උද්ඝෝෂණ, ගෙවල් ගිනි තැබීම් ආදී මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ජාලයන් එක්ක බියෙන් තැතිගෙත්ත ඇදිරි නීති කාල මේවා නිසා මෙවර පවා යම් යම් තැන්වල යම් යම් පින්කම් ඉතා සුළු ප්‍රමාණින් සිද්ධ වුණත් වෙසක් කලාප, වෙසක් පින්කම්, සැරසිලි, තොරන් ආදී බොහෝ නිර්මාණ මේවා නැති වුණා. හැබැයි පින්වතුනි, ඔබට මේ ආමිස පූජා වෙසක් කියලා කියන්නේ තොරණ නෙමෙයි. වෙසක් සැරසිලි ඒවා ආමිස වශයෙන් අපේ රටේ සංස්කෘතියත් එක්ක වෙසක් පෝය එනකොට අපි සකස් කරන නිර්මාණ. හැබැයි ඔබට බුදුරජාණන් වහන්සේ අගය කරපු ප්‍රතිපක්ති පූජාව ඔබට වෙසක් පුන් පොහොයට මේ වෙසක් දිනවල පෝය විතරක් නෙමෙයි
වෙසක් සතිය ඔබේ ජීවිතයේ තියෙන අඩුපාඩු සකස් කරගෙන ගෙදර ඉඳන් හරි සීල් ගුණ දහම් රකිමින් වෙසක් වෙනුවෙන් ඔබ දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න මම මගේ ජීවිතයේ තුල ප්‍රතිපක්ති පූජාවෙන් බුදුරජාණන් වහන්සේව පුදනෝ ඔබ ගිහි ශ්‍රාවකෙක් නම් ජීවිතේ පෙර මොන වගේ අඩුපාඩු තිබුණත් මේ වෙසක් පොයි ඉඳන්වත් දිවි හිමියෙන් පන්සිල් සමාදන් වෙලා ඒ පංචශීලයේ ආරක්ෂා කරන අදිෂ්ඨානෙන් කටයුතු කරන්න. අඩුම ගානේ මේ වෙසක් දවසේ ඉඳන්වත් මෛත්‍රිය වඩන්න. සියලු දෙනාට මෙත්සිත පතුරවන්න. දැන් ද්වේෂයේ වෛරයේ කේන්ති ඇවිස්සිච්ච කාලයක්. මෛත්‍රීසිත දියුණු කරගන්න. ගෙවල් වල බුදුන් ඇඳලා තුනුරුවන් ගුණ සිහි කළ අඩුම ගානේ බුද්ධානුස්සතිය බුදු ගුණ මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ පෙන්වා ගිහි ශ්‍රාවකයෙකුට බුද්ධානුස්සතිය, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති වගේ භාවනා ඔබේ ජීවිතයේ තුල ටික ටික හරි භාවනාවක් පුරුදු කරගන්න. අන්න එතකොටයි ඔබට මේ වෙසක් පුන් පොහොය සැබෑ ලෙසම ඔබට ප්‍රතිපක්තියෙන් බුදුරජාණන් වහන්සේ පුදන වෙසක් පොයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙයි. තියේ පිණිස ඔබ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ වාසනාවම ලැබේවා ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටාච්

0: සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සිදුල ගුවන් විදුලිය.
1: සිදුල ගුවන් විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.

නාගුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපෙත්තින්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම්මැස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයත් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුද සත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනේ කඩල බිඳලා දැම්මා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. මම සිහිල්ලුණා. නිවිලා ගියා.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමගල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙන් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරේ

වැඩමකර තම ඥාතීන්ගේ මාන්නේ දුරුකිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහෝ දිනකදීය. සුමේද තවුසා වීර්ය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජය කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය මේ උතුම් වෙසඟි සැමට බුදුන් දෙසූ ධර්ම මාවතේ යන්නට ශක්තිය ධෛර්ය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

පුත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්කෝ.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවේ නම් කෙසේ හෝ පින් කිරීමය.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවල් බෑයක් පූජා කරනවා. දඬුවල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සේ බුදුහාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථුවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානේ සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර, එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර

පින්වත, සසර ගමන නිම කළ, ශෝක දුරු කළ, සියලු තැන්හි නොඇලී මිදුණා වූ, සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමකල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමකල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙන් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්නේ දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජය කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය වූ මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

ගාතයි 30 රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්තව

0: වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ. ඒ දිනවල අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. ඒ සැවැත් නුවරම බොහෝම සතුටින් තරුණ මව්පිය දෙපළක් ජීවත් වුණා. ඔවුන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. දවසක් මේ තරුණ අම්මට පුදුම සහගත දෙයක් දකින්නට ලැබුණා. ගෙයි තොටිල්ලේ නිදා සිටි දරුවා අසල කවුදෝ කෙනෙක් සිටගෙන සිටියා. කළුම කළුයි. ලොකු වැස් දෙකකුත් තිබුණා. දල දෙකත් එළියට ඇවිදින් තිබුණා. ඒ වෙලාවේ අම්මා බය වුණා. දරුවට අනතුරක් වෙයි කියලා කෑ ගහගෙන ගෙට දුවගෙන ආවා. එතකොටයි පැහැදිලිවම දැක්කේ ඒ යක්ෂණිය. ඒ යකින්නි හයියෙන් හිනා වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලන විට දරුවා මැරිලා හිටියා. ඒ යකින්නි මේ දරුවගේ ලී බීලා. ඒ අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ඒ මව්පියන්ට ආයිමත් දරු සිඟිත්තෙක් ලැබුණා. අර යක්ෂණී කොහෙන් හරි මතු වෙලා එනවා. ඒ දරු සිඟිත්තවත් මේ පෞකාර යක්ෂණී බිලිගත්තා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ආයිමත් ඒ මව්පියන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. අම්මයි තාත්තයි හරිම බයෙන් ඉන්නේ දැන්. මෙයාලට හිතාගන්න බැහැ මේ සිදුවෙන්නේ මොකද්ද කියලා. මැණිකක් වගේ ආදරයෙන් මේ දරුවව ආරක්ෂා කරගෙන හිටියා. දවසක් මේ අම්මා නාන තොටුපළට දරුව රැගෙන ගියා. දරුවව නාවල ඉවුරින් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඈතින් කළු පාට තිතක් වගේ දෙයක් එන හැටි එක්වරම අම්මට දකින්නට ලැබුණා. අම්මට කාරණේ වැටහුණා.
1: අනේ මගේ පුදු සමින්නුනේ, ඔන්න යක්ෂණි මගේ දරුවට හේගල්ලිනවා.
0: අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවව තුරුළු කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිස්සු පුදුමයෙන් වගේ බලා ඉන්නවා. අම්මා කෑ ගහමින් පාර දිගේ දුවනවා.
1: අනේ මගේ දරුව බේරගන්න, මගේ දරුව බේරගන්න කවුරුත් නැද්දනේ.
0: ටිකෙන් ටික යක්ෂණිය අම්ම ළඟට එනවා. අම්ම කෙලින්ම දිව්වේ ජේතවනාරාමයටයි. ඒ අම්මගේ වාසනාව, මේ දරුවගෙත් වාසනාව. බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපේ වැඩ හිටියා. අම්ම විලාප තියාගෙන දුවගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ දරුවව තිබ්බා.
1: අනේ මගේ බුදුරජාණන් වහන්සේ, අනේ මගේ දරුවව බේරලා දෙන්න බුදුරජාණන් වහන්සේ. මේ දරුව වහන්සේට බාරයි, මේ දරුවව ආරක්ෂා කරගනු සේක්වා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ, යක්ෂණියක් ඇවිදින් කලින් දරුවන් දෙදෙනාම කෝර දැම්මා. මගේ මේ දරුවවත් පිල්ලට ගන්න ආයිමත් ආවා.
0: යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුණේ නැහැ. දොරටුව ළඟ නැවතී හිටියා. බුදුරජාණන් වහන්සේ යක්ෂණියට කතා කළා. ළඟට එන්න කිව්වා. යක්ෂණිය බයෙන් බොහෝම තැති අරගෙන කරබාගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් පැත්තකින් වාඩි වුණා. තථාගතයන් වහන්සේ මෙසේ වදාළා. එම්බා යක්ෂණිය, දැන් නුඹ මාමේ කියන ගාථාව හොඳින් අසාගෙන ඉන්න ඕන. අර්ථය සිහි කරන්න ඕන. ඔය පෞකාර ජීවිතයෙන් නිදහස් වීමට එතකොට නුඹට පුළුවන් වේවි. මේ ළමයි මරාගෙන කණේක දැන්වත් නවත්වා දමාපන්. මේ වෛරය දිගින් දිගට ගෙනියන්න එපා. මෙන්න මේ ගාථාව හොඳින් තේරුම් ගත යුතුයි.

0: තාක්ෂණය අඳන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. රැස්සුණු පිරිසට මේ ගැන මහා කුතුහලයක් ඇති වුණා. මේ ප්‍රශ්නය කුමක්ද කියා කාටවත්ම තේරුනේ නැහැ. ඈත අතීතේ මිනිස් ලෝකයේ සිදු වූ දෙයක් භව ගණනක් තිස්සේ පලිගැනීම්වලට ගොදුරුව එන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ කියා දුන්නා. මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවේ. එක්තරා කාලෙක මේ යක්ෂණියයි මේ අම්මයි එකම පවුලේ බිරින්දෑවරුන් දෙදෙනෙක් කියලා හිටියා. වෙන කොහේවත් නෙවෙයි, මේ සැවැත් නුවරමයි. ඒක මෙන්න මෙහෙමයි වුණේ. ධනවත් කෙනෙක් එක්තරා කාන්තාවක් සමග විවාහ වුණා. නමුත් ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නැහැ. ඔහුගේ පවුලේ මව්පියන් ඒ ගැන කනගාටු වුණා. දරු සම්පත් නැති වුණොත් පරම්පරාව විනාශ වෙනවා කියලා රණ්ඩු දබර ඇති කළා. අන්තිමේදී තවත් කාන්තාවක් ගෙදරට කැන්දන් ආවා. ඒ කාන්තාවට බොහෝම සැලකිලි ලැබුණා. කලින් විවාහ වුණු කාන්තාව නැයට ඊර්ෂ්‍යා කළා.
1: නංගි, මට නම් දරු සම්පතක් ලබන්න තරම් වාසනාවක් නැහැ තමයි. නමුත් නංගිට දරු සම්පතක් ලැබෙන්න හිටියොත් මට කියන්නකෝ, මං නංගිට උදව් කරන්නම්.
0: ටික කලකින් දෙවැනි කාන්තාවට දරු සම්පතක් පිහිටියා. ඇයට හරිම සතුටුයි. ඇය හැමෝටම කිව්වා. පළමු කාන්තාවටත් කිව්වා. එතකොට ඒ පළමු කාන්තාවගේ ඇස් රතු වුණා. මූණ පළල් වුණා. ඊර්ෂ්‍යාවක් ඇති වුණා. හොර රහසේම මව් කුසේදීම දරුවා මැරෙන බෙහෙත් දුන්නා. දරුවා මැරුණා. අම්මා යාන්තමින් බේරුණා. කාටවත්ම මේ කරුණ හොයාගන්න බැරි වුණා. ඒ දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. ඇය ආයෙමත් සතුටු වුණා. හැමෝටමත් කිව්වා. ඒ වතාවෙදිත් අර කලින් කාන්තාව මව් කුසේ සිටින දරු සම්පත වෙනසෙන්න හොර රහසේම බෙහෙත් දුන්නා. ඒ දරුවත් මැරුවා. ඒ වතාවෙදී ගෙදර සියලු දෙනාම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුණා. කලක් ගත වෙනකොට දෙවැනි කාන්තාවට ආයෙමත් දරු සම්පතක් පිහිටියා. මේ වතාවේ ඇය කාටවත්ම ඒ ගැන කිව්වේ නැහැ. ඉතාම පරිස්සමින් දරු සම්පත රැකගන්න මහන්සි ගත්තා. මව් කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මගේ කුස ඉදිරියට නිරාවා. එතකොට අර නපුරු ස්ත්‍රිය මේ රහස දැනගත්තා. ඇයට ආයෙමත් දරුවව මරණ කල්පසුමක් නැහැ. ඇය හොර රහසේම දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මව් කුසේම මේ දරුවත් මැරුණා. නමුත් ඒ දරුවා මව් කුස තුල වැඩුණු දරුවෙක් නිසා අම්මත් මරණාසන්න වුණා. ඒ අම්මට ඇති වුණු දුක, වේදනාව, කම්පනය නිම්හිම් නැහැ. ඇය ද්වේෂයෙන් දැස් ලොකු කරගත්තා. හඬා වෙලපෙන්න පටන් ගත්තා. කෑ ගහන්න පටන් ගත්තා. එය දත් මිටි සපමින් මෙන්න මෙහෙම කිව්වා.
2: ඒ දිරියේ තිනරගනින් මගේ කලින් දරුවන් දෙනාම මව් කුසේදීම මරද මිටි තමයි. මේ වතාවෙදිත් දරුවයි මාමයි දෙන්නම මරාගත්තා. ඇතිනි, මං ජාති ජාති දෙකෙන් පලිගන්නවා. මං අන්තිගේ දරුවන්ව මරනවා මරනවාමයි. නීවත් මරනවාමයි.
0: මෙහෙම කියා ඇයත් මරණයට පත් වුණා. ඉන්පසු වවුන් සත්තු වෙලා ඉපදුණා. එකිනෙකාගේ දරුවන් මරාගෙන කෑවා. මේ වතාවේදිත් අර අම්මා වුණ කෙනා ඉපදුනේ යක්ෂණියක් වෙලයි. දරුවන් වෙනසෙන්න බෙහෙත් දීපු කෙනා ඉපදුනේ මිනිස් දුවක් වෙලයි. මේ වතාවෙදිත් අර යක්ෂණිය දරුවන් දෙදෙනෙක්ම මරා දැම්මා. තුන්වෙනි දරු සිඟිත්තා මරන්න සූදානම් වෙද්දි තමයි මේ අම්මා ජේතවනාරාමයට දුවගෙන ආවේ. බුදුරජාණන් වහන්සේ මේ අතීත ජීවිත කතාව විස්තර කරද්දී යක්ෂණිය හඬා වැළපුණා. අර අම්මත් හඬා වැළපුණා. සිතක හටගන්නා වෛරය මොනතරම් දුරක් යනවද? භවයක් භවයක් ගාන පස්සෙන් එන්නේ සතර පුරුද්දක් හැටියට වගේ. වෛරය මේ තරම්ම භයානකද? මිනිස් ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක ආදී කොයි ලෝකෙදී වුණත් වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා, පලිගන්නවා, වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. මෙහෙමනම් පින්වතුනේ, පින්වත් දරුවනේ, වෛරයෙන් වෛරය සංසිඳින්නේ නැහැ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. ඒ වගේම වෛර නොකිරීමමයි උතුම්. ඒ නිසාමයි සංසිඳීම ඇති වෙන්නේ. වෛරය නැමැති විෂනසන උතුම් ඖෂධය, වෛරය ඇති වුණොත් කරන්න තිබෙන හොඳම දේ තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛත්‍රී සිත නිසා වෛරය දුර වෙලා යනවා. ඇතැම් වෙලාවට මෙත් සිත පතුරවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇතිකර ගැනීමයි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසාම වෛරය නැති වෙනවා. කරුණාව ඇති කරගන්නට මහන්සි ගනිද්දී නැවත නැවතත් වෛරය ඇති වෙන කරුණම මතුවෙන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම සිත සිතා ඉඳලා වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්‍යස්ථ කරගන්න ඕනේ. එතකොටත් වෛරය නැති වෙනවා. ඇතැම් අවස්ථාවලදී එහෙම කරලත් වෛරය දුර වෙන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇති වෙන කරුණ මෙනෙහි නොකර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නොසිතා වෙන දෙයක් ගැනම දිගින් දිගටම සිහි කිරීමෙන් ඒ වෛරය නැති වෙලා යනවා. ඇතැම් විට ඒත් මේ වෛරය නොසන්සිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙන්න මෙහෙමයි හිතන්න ඕන. කවුරුත් තමන්ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතාමතා කරන දේවල් නෙමෙයි. ඒකෙන් මෙයක් නිදහස් වෙලා නැහෙනේ. මේ පුද්ගලයාට තියෙන්නේ කර්මයේම උරුම කරගත්තු ජීවිතයක්. කර්මයේමයි උත්පත්ති ස්ථාන කරගෙන තියෙන්නේ. කර්මයේමයි දායාද කොටගෙන තියෙන්නේ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරක කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාද වෙන්නේ එච්චරමයි කියලා ඒ උපන් වෛරය දුරින්ම දුරු කර දමන්න ඕනේ. වෛරය නිසා දුකින් දුකටපත් වෙන ආකාරය නුවණින් මෙනෙහි කරන්න ඕන. වෛරයේ ඇති භයානක විපාක ගැන බිය උපදවා ගන්න ඕනේ. වෛරය අත්හැර දමා සැනසීම ලබන ආකාරය ගැන සිතා සතුට ඇති කර ගන්න ඕන. එතකොට ආහාර නොලැබෙන භයානක සතෙක් මිය යනවා වගේ මේ වෛරය සිතෙන් ඉවත් වෙලා යාවි.

0: කාලයකින් නියගී කතාවස්තුව ඇසුරිනි.
1: ධම්මපද අටකතා ඇසුරින් සරල සිංහල බසින් අමාදම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදේ රචනා කරන්නේ පූජනීය කිරිබත්කුඩ ඥානානන්ද ස්වාමින් වහන්සේ.
2: සුදුල ගුවන් විදුලිය සමඟ ඔබ රැඳී සිටින්නේ.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලිය සමගයි.
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලෙවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නයි.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමකල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමකල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයින් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්‍ය දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙරහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජේ කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය මේ උතුම් වෙසඟේ සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

0: රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපැත්තින්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් ඇස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයක් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුදසත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකේ බොහෝ දෙනෙක් කාමයෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනේ කඩල බිඳල දැම්මා. තණ්හාව මුලින්ම උදුරල දැම්මා. මම සිහිල්ුණා. නිවිලා ගියා.
1: සුදිලේ ගුවන් විදුලියේ

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කරගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකියි.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කළයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක.

කැමැත්තෙන් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවය නම් කෙසේ හෝ පින් කිරීමයි.

0: ප්‍රථම ධර්ම සංගායනාව මීට අවුරුදු 2552 කට පෙර කුසිනාරා නුවර උපවර්තන සල්ලේනීදී අපි හැමදිනාගේම සම්බුදු පියාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා මේ බව පාවා නුවර සිට කුසිනාරා නුවර දක්වා වැඩම කරමින් සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දැනගන්නට ලැබුණා. අනතුරුව කුසිනාරා නුවරට වැඩම කළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ බොහෝ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම නිසා හඬා වැළපෙන අයුරු දැක එම හිමිවරුන්ව ධර්මයෙන් සෙනසුවා. මේ අතරදී සුබද්ද නම් භික්ෂූන් වහන්සේ ශෝක කරන හඬා වැළපෙන හිමිවරුන්ට මෙහෙම පැවසුවා. හිමිවරුනි, ශෝක නොකරන්න. අපි මේ මහා ශ්‍රමණයාගේ මිදුණා. මෙතෙක් කල මේ සුදුසුයි මේ නුසුදුසුයි කියමින් අපිව පීඩාවට පත් කළා. දැන් අපිට කැමති දේ කරන්නට පුළුවන්, අකමැති දේ නොකර ඉන්නට පුළුවන්. සුබද්ද භික්ෂුවගේ මෙම අසත්පුරුෂ කතාව ඇසු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ කතාව දුටුවේ ගුරුවරයා ලෙස තබාගත යුතු ධර්ම විනයෙහි පිරිසිදු බව නැතිව යාමේ පෙර නිමිත්තක් ලෙසයි. මේ කාලයේ වෙනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනුවන් පා තිබුණු නිසා ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට තමන් මූලික වී ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේට සිතුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනන්ද, අනුරුද්ධ, උපාලි යන මහරහතන් වහන්සේලා සමග ධර්ම සංගායනාවක් පැවැත්වීමට තීරණය කළා. ඒ සඳහා සුදුසු ස්වාමීන් වහන්සේලා තෝරා ගැනීමට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට බාර කළා. ධර්මයේ සම්පූර්ණියම මතක තබාගෙන සිටිය ආනන්ද හිමියන් මේ වන විට රහත් ඵලය ලබා සිටි නැති නිසා උන්වහන්සේගේ අඩුව තබාගෙන රහතන් වහන්සේලා 499 නමක් තෝරාගනු ලැබුවා. ධර්ම සංගායනාව පැවැත්වීමට රජගානුවර සප්තපර්ණී විශාල මණ්ඩපයක් සකස් කළා. මේ කටයුතු සඳහා අජාසත් රජතුමාගෙන් බොහොම සහයක් ලැබුණා. ධර්ම සංගායනාවට පෙරදා රාත්‍රියේදී ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වූ නිසා උන්වහන්සේ සංගායනාවට වැඩම කළේ රහතන් වහන්සේ නමක් ලෙසයි. ආනන්ද රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් මෙම සංගායනාවට සහභාගී වුණා. බුදුරජාණන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් අනතුරුව මාස 3කට පසුව යෙදුන නිකිණි පුන් පොහෝ දිනයක තමයි මේ ධර්ම සංගායනාව ආරම්භ කළේ. ධර්ම සංගායනාව කියන්නේ දරුවනි, සම්බුදු පියාණන්ගේ දේශනා පිළිලකට කොටස් කර සැකසීමයි. ඒ වගේම සියලුම ධර්ම විනය ස්වාමීන් වහන්සේලා ඉදිරියේ විවෘත කිරීමයි. මෙහිදී මුලින්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් උපාලි මහරහතන් වහන්සේගෙන් විනයට අයිති සිල්පද හා විනයට සම්බන්ධ අනිකුත් කරුණු විමසුවා. ඉන් අනතුරුව ආනන්ද මහරහතන් වහන්සේගෙන් ධර්මීය කොටස විමසනු ලැබුවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීර්ඝ ධර්ම දේශනා එකතු කර දීඝනිකාය ලෙස නම් කළා. එම කොටස කටපාඩම් කරගෙන ඉදිරියට රැගෙන යාම භාර වුණේ ආනන්ද මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාවටත්. මධ්‍යම ප්‍රමාණී දේශනා එකතු කර මජ්ඣිම නිකාය ලෙස නම් කළ අතර එය සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පිරිසට භාර වුණා. ඊට අමතරව සංයුත්ත නිකාය කොටස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවටත්, කුද්දක නිකාය සියලුම ස්වාමීන් වහන්සේලාටත්, විනය කොටස උපාලි මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසටත් බාර වුණා. මෙම ධර්ම සංගායනාව මාස 3ක් පැවතුණු අතර මේ සඳහා රහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුණා. ඒ නිසා මේ ධර්ම සංගායනාව පංචසතිකා සංගායනාව නමින් හඳුන්වනු ලබනවා. දරුවනි, මේ විදියට මහරහතන් වහන්සේලා විසින් බොහෝම වෙහෙස මහන්සි වී රැකගෙන පැමිණි මේ ධර්ම විනය ආරක්ෂා කරගෙන ඉදිරියටත් රැගෙන යාමට අපි කවුරුත් අදිෂ්ඨාන කරගත යුතුයි. හැම දිනාටම තෙරුවන් සරණයි.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්කෝ.
1: ආහාර පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරු කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරු තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තනස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථුවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට, මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයිතරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. ඒ වගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානයේ හේතුවෙන් එතුමියට සසර

0: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමකල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමකල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයින් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්‍ය දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජය කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය මේ උතුම් වෙසඟේ සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්ය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.
1: සොතිර කුවන් පෙතලිය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

මාගේ ගුණ දැනුමැතිකම් නොපිළිගන්නෝ අපි මේ කලහයෙන් මෙහිදී වෙනසෙන්න නම්හ යන බව නොදනිත් යම් කෙනෙක් එය දනිත් නම් ඒ නිසා

සංවරයේ නැතිව කෑමෙහිද පමණ ඉක්මවා ආහාර ගනිමින් කම්මැලිව වීර්යෝ හීනව විසේනම් කෙලෙස් මාරයා ඔහු මැඩලන්නේ සුළඟ දුර්වල ගසක්.

උපාදී අරමුණු අශුභ වශයෙන් සලකමින් ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව කෑමේ පමන දැන සදැහැතිව සම්පූර්ණ වීර්‍ය ඇතිව වසන පුද්ගලයා වාතයට ගල් පර්වතයක් නොසෙල්විය හැක්කාසේ කිලිස් මාරයාට

යමෙක් කෙලෙස් කහට සහිතව සිවුරු දරයි නම් ඉඳුරන් දැමීමෙන් හා ඇත්ත කීමෙන් පවා තොරව ඔහෝ කිසිසේත්ම මේ සිවුරට සුදුසු වන්නේ නැත.

යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව සිල්හි පිහිටුවා ඉඳුරන් දැමීමෙන් සහ සත්‍ය වචනයෙන් යුක්ත වෙයිද ඔහු ඒ කාන්තයෙන්ම මේ සිවුරට

පින්වත කවරෙක් මේ ආත්මභාවයේ නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය

තමන්ගේ ඉසගිනිගත් අයකු එම ගින්න නිවා දමන්නට උත්සාහ ගන්නාසේ පින් කිරීමට මදකුත් පමාන් නොවිය යුතුය. මේ සංසාරයේ අත් නොහැර යන්නා වූ අනන්ත වූ දුක් රාසිය අත්හැර දැමීම සඳහා වෙනත් විශේෂ උපදේශයක් කොයින්ද?

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමගල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයින් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්‍ය දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජේ කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය මේ උතුම් වෙසඟේ සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්ය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වගේ. ධම්මපදය යමකවන්නේ.

සංසාර සාගරයෙන් අලස නොවි එතරවන්නට නම් ස්ථිරවම උතුම් වූ මොක්ෂ සම්පත්තිය ලබා ගන්නට නම් පසුන බැස වීරියෙන් යුතුවේ

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදුකරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි, පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට, පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක.

පවුකරන්නා මිලවත් සෝක කරයි. ඒ වගේම පරලවත් සෝක කරයි. දෙලොවම සෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පවුකාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවත්.

0: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමගල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයි නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදු වූයේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්නේ දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර්ය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජය කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය වූ මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: කාරුණික පින්වතුනි, පුංචි බණපදයකින් ජීවිතය පෝෂණය කරගන්න ඒකාත්මික වන්න මේ උතුම් දහම් පදය ශ්‍රවණය කරන්නට. කේලම් කීමේ බරපතලකම කොයිතරම් සසරට බලපානවද? සමහර වෙලාවට ඔබ ඔබේ ජීවිතයෙන් මෙය දැන හෝ නොදැන සිදු කරගෙන ඇති. මේ පුංචි බණපදය අහලා ඒ ක්‍රියාවෙන් පින්වතුනි ඔබ අත්මිදෙන්න උත්සාහවන්ත වෙන්න. නාරද හාමුදුරුවෝ එක දවසක් සමවස්සෝයෙන් වැඩ සිටිනකොට එක්තරා ප්‍රේතයෙක් දකිනවා. මේ ප්‍රේතයාගේ නම පූතිමුඛ ප්‍රේතයා. පින්වතුනි, මේ ප්‍රේතයාගේ ශරීරය දෙවියෙකුගේ වගේ ඉතාම ලස්සන රන්වන් පාටින් බැබලෙනවා. නමුත් පින්වතුනි, මුඛය ඇරියහම, කට ඇරියහම ඈතට විශාල දුඟදක් හමනවා. මහා ගඳක් විහිදෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, මුඛය පුරාම හැම තැනින්ම පණුව විදගෙන මේ මුඛය කනවා. මේ කාරණාව දැක්ක නාරද හාමුදුරුව මේ ප්‍රේතයාගෙන්ම විමසනවා. මේ තරම් ලස්සන රූපයක් ලබා ගන්නත්, ඒ වගේ මේ තරම් දුගඳහමන මුඛයක් ලබා ගන්නත්, ඒ මුඛය තුල පණුව මුඛය අනුභව කරන්නත්, මුඛය කන්නටත් මොකද්ද කරපු මහා අකුසල කර්මය කියලා. මේ ප්‍රේතයා විසින්ම පිළිතුරු දෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ බුදු සසුනේ මම භික්ෂුවක් බවට පත් වෙලා සිටියා. ඒ භික්ෂුවක් බවට පත් වෙලා ඉන්න කාලේ කායික සුවයෙන් සීලාදී ගුණධර්මයන් ආරක්ෂා කරගෙන කය සංවර කරගෙන මම කටයුතු කරපු හේතුවෙන් ඒ පිනින් මට මේ තරම් ලස්සන රූපයක් රන්වන් පාට ශරීරයක් ලැබුණ කියලා. එහෙම පිළිතුරු දීන පින්වතුනි, මුඛයෙන් පණුව වැගිරෙන කටක් ලබා ගන්නට මහා අකුසල කර්මයක් කරා. ඒ අකුසල කර්මය තමයි ස්වාමීනි, භික්ෂූන් වහන්සේලා පිළිබඳව මම කේලම් කීම සිද්ධ කරා. සමගියෙන් හිටපු භික්ෂූන් වහන්සේලා දෙනමක් අසමගි කරා මම කේලමක් කියලා. අන්න ඒ විපාකේ නිසා තමයි මට මේ මහා විපත සිදු වුණේ. පින්වතුනි, ඔබට මේ පැහැදිලි කරේ ඔබේ ජීවිතේනුත් ඔබ දැන හෝ නොදැන මේ ක්‍රියාව බොහෝමයක් සිදු කරලා තිබෙන්න පුළුවන්. එනිසා ඒ අවබෝධ කරගන්න සංසාරයට ඒ ක්‍රියාව බොහෝමයක් බලපාන බව.
0: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

පින්වත කවරෙක් මේ ආත්මභාවයේ නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය පුප්පවග්ගය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: කල වැඩ කරනා වැඩගෙනමයි හිතන්නේ සිත බුදු සමිඳුන් දෙසු විලසින් හදාගනිමු සිත
1: පැදිපෙළ බදුල්ලේ හේමන්ත කුමාරගෙන්

0: මහා සම්බිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරයි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකෝ.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමගල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයින් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්නේ දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තැබුවේද වෙසක් පුන් පොහෝ දිනකදීය. සුමේද තවුසා වීර පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජය කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යමලෝකය එහෙම නැත්නම් සතර ආපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල්කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගය.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් වඳුරේ.

0: උපන් දිනේ කවද්ද?
1: උපන් දිනේ විතරක් නෙවෙයි. උපන් වෙලාව, උපන් ස්ථානය හැමදේමත් ඔබට කටපාඩම් නේද? මේ දිනේට මට මෙච්චරක් වයස පිරෙනවා කියන එකත් ඔබේ මතකයට ආවද? හැම කෙනෙකුටම Tamanගේ උපන් දිනේ බොහොම සුවිශේෂයි. තත්පරින් තත්පරේ වයස ගෙවුනට විනාඩියෙන් දවසින් සතියෙන් සහ මාසෙන් වයස ගෙවුනට ඒ කිසිම මොහොතක නොවිඳින අමුතු විදිහේ ලැංගතුකමක් අපිට අවුරුද්දකට පාරක් කියන උපන් දිනේ දවසේ තියෙනවා. ඒ නිසානේ හැමෝම උපන් දිනේ විශේෂ කොට සලකන්නේ.
0: මේ විශේෂත්වයේ හින්දම උපන් දිනේ සමරන්න ප්‍රියසාද කේක් කෙරි ඉටිපන්දම් එහෙමත් ලහිලහියේ සූදානම් කරගන්නවා. ඉතිපන්දම කේක් ගෙඩිය පෙරටු කරගත්ත හැපි බර්ත්ඩේ සංකල්පය අපේ රටට ලැබුණේ විජාතික ආක්‍රමණවලින් පස්සේ. ඒ අට ගියාවේ අලගිය මුලගිය වැලගිය තැන් නොදන්නවා වුණාට ප්‍රිය සම්භාෂණයකින් උපන්දිනය සමරන්න අපේ රටේ බහුතරය කැමති.
1: උපන්දිනය සමරන්නේ රටේ නමගේ කීර්තිමත් අයෙක් නම් ඒ මාධ්‍යවලටත් බොහොම වටිනා ආරංචියක් වෙනවා. ඒකේ නා තමන්ගේ රටේම වෙන්න උවමනාවක් නැහැ. ප්‍රසිද්ධිය, ජනප්‍රිය බව ලෝකෙ පුරාම පැතිරලා ගිහින් තියෙනවා නම් ඔහුගේ හෝ ඇයගේ උපන්දිනය හැමෝම කතාබහ කරන දෙයක් බවට පත්වෙන්නේ ඉබේටමයි.
0: උත්සවාකාරයෙන් උපන්දිනය සමරන එක විහිළුවක් කොට සලකන ඇතැම් අය ඒ දවස පුණ්‍ය කටයුතු වෙනුවෙන් වෙන් කරනවා. ආගම දහමට අනුව ඒ දවස ගත කිරීමෙන් ඔවුන් සැබෑම තෘප්තියක් ලැබෙනවා.
1: අද අපි කතා කරන්නේත් උපන්දිනය ගැන. කවුරු නමුත් අද මගේ උපන්දිනය කියලා සතුටු වෙන එක වළක්වන්න ඕ. එකිනෙකා තම තමන් රුචි ආකාරයෙන් උපන්දිනය සැමරීම වළක්වන්න ඕ. උවමනාවක් අපිට නැහැ. ඒ විනෝද අපි මේ හදන්නේ දන්න උපන්දිනය ගැන බොහෝ දෙනා නොදන්න කතාවක් කියලා දෙන්නයි.
0: උපන්දිනය කියන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන එක ටිකක් පස්සට දාලා උපන්දිනයක අර්ථය මොකද්ද කියලා මුලින්ම අහන්න සිදුවෙනවා. උපන්දිනය ඔබට ලබා දෙන ජීවිත අර්ථය කවරක් කියලාද ඔබ හිතන්නේ?
1: මේ ලෝකයේ සතුටු සාදවලින් උපන්දිනය සමරන්නේ ඒ දවසේ තමන්ගේ වයස අවුරුද්දකින් වැඩි වෙන නිසාද? නැතිනම් මේ දවස තමන් සැබවින්ම සතුටු විය යුතු දවස කියලා හිතන නිසාද? එහෙමත් නැතිනම් මෙවන් ලෝක ඉපදුණු එක ගැන ඔවුන් සතුටු වෙන නිසාද?
0: අවුරුද්දකින් නෙමෙයි, තත්පරයකින් හරි වයස වැඩි වෙනවා කියන එකේ සැබෑම තේරුම තමයි තමන් මොහොතින් මොහොත මහලු වෙනවා කියන එක. ජරාවටපත් වෙනවා කියන එක. මරණයට යම් තරමකින් හෝ ලං වුණා කියන එක. ඒක සතුටට කාරණාවක්ද?
1: අනික ඒ දවස කොහොමද තමන් සැබවින්ම සතුටු විය යුතු දවස වෙන්නේ? දවස් 300කට ආසන්න ප්‍රමාණයක් අඳුරු මව් කුසේ අතපය දිග හැරගන්නවත් ක්‍රමයක් නැතිව කර කියා ගන්න දෙයක් නැතිව අන්ත අසරණව ඉඳලා ලී ගංගාවක් සහ මල මුත්‍රා අතරින් හිතා ගන්නවත් බැරි තරමේ මහා වේදනාවක් තමන් කුසේ හොවාගෙන උන්නු අම්මට මිදින්න සලස්වලා තෙරපීම් දෙලීම් ඇදීම් ආදී දුක් කන්දරාවක් තමුණුත් විඳගෙන අඬාගෙන ලෝකෙට ආපු විලාශය ගැන කල්පනා කරලා බලන්න. ඒ දවස ගැන ඔබට සතුටක් දැති වෙන්නේ.
0: මේ ලෝකයේ අතිශයින්ම විපත් බහුල තැනක්. කොයි මොහොතේ මහා විපතකට ඇද වැටෙයිද කියන එක කාටවත්ම හිතා ගන්න බැහැ. අනික පුංචිම පුංචි සතුටක් ලබන්නත් මොන තරමක් මහන්සි වෙන්න ඕනේද? අවුරුදු ගාණක් ඉගෙන ගන්න ඕනේ. රස්සාවක් හොයන්න ඕනේ. ඒ වෙනකොට විවාහයකට කලවයස හරි. ඊට පස්සේ ගෙල් දොරක් හදාගෙන ධර්මල්ල පෝෂණය කරමින් දෙමාපිය නෑදෑය විශේෂ සංග්‍රහ සත්කාර කරමින් මොන තරම් කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවද? ඒ දේවල් ඒ ආකාරයෙන්ම ඉටු කර ගැනීම නේද අපි මේ ලෝකෙ සතුටින් ජීවත් වීම කියන්නේ? ඒ වෙනුවෙන් අපමණ වෙහෙසක් හැම කෙනෙකුටම තම තමන්ගේ ජීවිත තුළ වින දරා ගන්න වෙනවාමයි. ඒකත් කන්දක් විලිලා මී පැටියෙක් වදනවා වගේ කියන කතාවට බොහෝ සෙයින් සමානයි. ඉතින් අල්ප මාත්‍ර සැපතක් වෙනුවෙන් අනන්ත වේසක් දරන්න සිදුවන ලෝක ඉපදීම ඔබට සතුටක්ද?
1: ඒවත් කමක් නෑ කියලා හිතමුකෝ. ඉපදුණු අපි ලෙඩ නොවී ඉන්නවද? වයසට නොගිහින් ඉන්නවද? නොමැරී ඉන්නවද? ප්‍රියයන්ගෙන් වෙන් නොවී අප්‍රියයන් හා එක් නොවී ඉන්නවද? දුක් සුසුම් හෙලීම් හඬා වැළපීම් වලින් බැහැර වෙලා ඉන්නවද? උන් ඔය වගේ ඉරණමකට අපව ගෙනාපු දිනේ නේද අපි මහා උජාරුවෙන් සමරන්නේ? ඉපදීම නිසා උරුම කරගත් ඒ දේ ගැන ඔබට ප්‍රියසාද පවත්වලා නටලා ගයලා සතුටු වෙන්න පුළුවන්ද?
0: ඒ හැමදීමත් අමතක කරමු. එහෙම කරලත් තවත් පුංචි පරහක් ඉතුරුයි කියලා අපි කිව්වොත් ඔබ බලයි මීටත් වඩා මොන පරහක්ද කියලා. ඒත් ඇත්තටම තව දෙයක් තියෙනවා. ඔබ උපන් දිනේ කියන්නේ සැබෑවටම ඔබේ උපන් දිනේටමද? එහෙම නැතිනම් අඳුරු මව්කුසට සමුදීලා ඔබ මේ ලෝකෙට ආපු දිනේටද? ඒ කියන්නේ ඔබව මෙලොවට උපද්දවපු දිනේටද?
1: හතර බීරි කතාවක් කියලා හිතන්න එපා. ඇත්තටම ඔබට උපන් දිනේ කියලා මතක් වෙන දිනේ ඔබේ උපන් දිනේ නෙවෙයි. ඒ දිනේ හරියටම කියන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට බෑ. තොන්ලුව තුන්කල් මැනවින් දුටු ඒ නිදුකානන් වහන්සේ පමණමයි ඕනෑම කෙනෙකුගේ උපන්දිනය හරියටම දන්නේ. උන්වහන්සේ අවබෝධීම දේශනාකුට වදාලා ඉපදීම යනු කුමක්ද කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයාගේ යම් පහළවීමක් වේද? ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්කි යම් ලැබීමක් වේද? මෙයටය ඉපදීම කියන්නේ.
0: උපන් දිනේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙනවා. දැන් කියනවද බලන්න ඔබේ උපන් දිනේ කවද්ද කියලා.
1: මම් කුස තුළ අපේ විඥානයේ පිහිටියේ යම් මොහොතකද ඒ මොහොතේ අපි ඉපදුණා. ඒ මොහොතේ පටන්ම අපි වයසට ගියා. අපි මරණයට ලං වුණා. අපි දුක් විඳින එක පටන් ගත්තා.
0: මව් කුස කියන්නේ සුව පහසු යහනක් නෙවෙයි. එහෙම තැනක ඉඳලා ඇලීම්, බැඳීම්, ගැටීම් ගණනාවක් එක්ක තවත් ජීවිත කාලයක් ගෙවන්න මෙහෙම ලෝකෙකට අපි එනවා. අන්න ඒ දවසට තමයි අපි හැපි බර්ත්ඩේ කියන්නේ.
1: අපි ගෙවාගෙන ආව සංසාරය ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ මතක් කරලා බලද්දී අපි උපන් දිනේ ලෙස සලකන දිනේ හැරුණුකොට අනෙක් දවස් 364ෙත් අපි අනේක වාරයක් ඉපදුණු බව නිසැකයි. එහෙම ගත්තොත් හැමදාම හැපි බර්ත්ඩේ තමයි.
0: ඒ වගේම සුවිශේෂීකුට සලකන ඔය දවසේ අපි අනේක වාර ගණනකින් මිය ගිය බවත් නිසැකයි. ඉතින් අපට අමතක වුණ ඒ සංසාරගත කඳුළු කතාව ගැන හැම දවසෙම සිහි බුද්ධියෙන් හිතලා බලන එක නේද වඩා යහපත්? එහෙම කල්පනා කෙරුවොත් නම් උපන් දිනයට සැබෑම අර්ථයක් ලබා දෙන්න අපිට පුළුවනි.
1: වෙල්ලම්පිටි කිවිදුන්ගේ කවි පන්තියෙන් උපුටගත් කවි දෙකකින් අපි මේ සටහන අවසන් කරනවා.

0: දුවට විතරක් නෙවෙයි ඔබටත් තෙරුවන් සරණයි.
1: හැම දිනාටම සසර ගමනේ මේ පැමිණ සිටින කෙටි නවාතැන තුල නුවණැස උපදවාගෙන උතුම් තුනුරුවනේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් සුවපත්ව ඉපදෙන මැරෙන රෝගීන් නිදහස් වීමට වාසනාව උදා වේවා.
0: සටහන කලන ගංගනාත්ගේ.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

පින්වත, සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තැන්හි නොවැළී මිදුණා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමකල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමකල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිණි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිත පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙන් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහොය දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්‍ය දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහොය දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියකිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජේ කුමරු සත්සිය පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය වූ මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාවතේ යන්නට ශක්තිය ධෛර්ය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුවන්නේය. ඒ ගති සිත තුළ ශේෂ්ඨ කොට පවතින් නොය, සිතින්ම උපදින් නොය. ඒ නිසා යමෙක් නරක කිලිටි සිතින් යමක් කියයි නම් කරයි නම් කරත්තේ අඳින ගොනා අනුව රෝදය යන්නාක් මෙන් ඔහු

චෛතසිකයන්ට හෙවත් සිතේ ඇතිවන ගතිවලට සිත පෙරටුවන්නේය. ඒ ගති සිත තුළ ශේෂ්ඨකොට පවතින් නොය, සිතින්ම උපදින් නොය. ඒ නිසා යමෙක් හොඳ පහන් සිතින් යමක් කියයි නම් කරයි නම් සිරුර නොහැර යන සෙවනැල්ල මෙන් ඔහු පසුපස්සේ සැපය ලු

ඊය මට ගැසුවේය, මා පෙරද වූයේය, මා සතු දේ පැහැරගත්තේය. යනුවෙන් යම් කෙනෙක් ක්‍රෝධ බඳීද ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ.

බැන්නේය, මට ගැසුවේය, මා පැරද වූයේය, මා සතුදේ පැහැරගත්තේය යනුවෙන් යම් කෙනෙක්

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන් වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක් මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට යුතුය. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකී නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුණාම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුත්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම.

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපයින්ට ගින්දරට වගේ බියවී පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලී සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමේ යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සීත නේරංජරා නදිය වෙනදාටත් වඩා සොඳුරුව සුන්දර වනපියස මැදින් ගලාගෙන ගියා. කිරිපිඬු පාත්‍රය ගංයුරේ තබා සිහිල් දියෙන් පැන් පාසු වූ මහබෝසතාණන් වහන්සේ ඒ කිරිපිඬු දානය වැළඳුවා. දානය වැළඳීමෙන් පසු රන්බඳුන අතටගත් උන්වහන්සේ මෙසේ අදිෂ්ඨානයක් කළා.
2: මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්තරය උඩුගම් බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහලට පාවී යත්වා.
1: ඉතා පුදුම සහගත ලෙස රන් පාත්‍රය උඩුගම් බලා පාවී ගොස් නාගලෝකයට පිවිසියා. මේ මහා භද්‍රකල්පේ පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, එනම් කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ රන් පාත්‍රවලට යටින් තැන්පත් වුණා. පාත්‍රයේ තැන්පත් වෙන ඒ ගැටුණු හඬ ඇසි දීර්ඝායුෂ ඇති මහාකාල නාරජු නින්දෙන් අවදි වී මෙසේ සිතුවා.
3: බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වැඩි කලක් ගත වුණේ නැහැ. ඒයෙත් බුදු කෙනෙක් පහළ වුණා. එහෙනම් අදත් බුදු කෙනෙක් පහළ වෙනවා.
1: සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා නදියෙන් එතර වී ගංයුර දිගේ වැඩම කළ එදා හරිම පින්බර දවසක්.
4: ස්වාමීනි, මගේ නම සොත්තිය. ඔබ වහන්සේ ගිහි කාලේ මා හමු වී තිබෙනවා. මට අනුකම්පා කරලා මේ කුසතන ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා.
1: කුසතන අටමිට පිළිගත් උන්වහන්සේ නිල්වන් පත්‍රයෙන් ගැවසීගත් සුවිශාල ඇසතු රුක් සෙවනට වැඩම කොට මෙසේ අදිෂ්ඨාන කළා.
2: මාගේ ශරීරයේ ලේමස් වියලේවා. සම්නාර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ වීර්යයකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යම් සත්‍යක් ඇත්ද මා එය අවබෝධ නොකොට මේ ආසනයේ නැගිටින්නේ නැහැ.
1: බෝසතාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩහිඳ සිත සමාහිත කරද්දී බිහිසුණු සිදුවීමකට පෙරනිමිති පහළ වුණා.

0: මම සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැන්ද. ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒ දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහු එතනින් ඉවත් කළේ නැත්තං ඒ කාන්තෙන්ම ඔහු තිදනවා. අද මම ඔහුව නැගිට්ටවනවාමයි.
1: ඒ බේසුණු මොහොතේ දෙවිවරුන්

0: අසංකේය කල්පලක්ෂ හතරක් පුරාවට පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් රැස් කරගන්නට ඉදුණ පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිතු මාර්යාගෙන් කිසිදු විපතක් සිදුුනේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක්වත් සොලවන්නට පවිතු මාර්යාට බැරි වුණා. අවසානයේදී පවිතු මරු මෙසේ තර්ජනය කළා.
1: ඒ සිද්ධාර්ථ, නුඹ හිතන්නේ මගෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලාද? පුළුවන් නම් බේරියන් මේ ආයුධවලින්.

0: සිද්ධාර්ථ මෙතනින් නැගිටවන්න වෙන උපක්‍රමයක් යොදන්න ඕන. කියුණු ආයුධ වල බලයත් ඔහු ඉදිරියේ නැති වුණානේ.
1: සිද්ධාර්ථ, නුඹ වාඩි වී සිටින ආසනයත් අයිති මට. හැකි ඉක්මනින් නොතනින් නැගිටලා යනු. ඔය ආසනය අයිති මට. දරුණාද? මහා ඉවත්ති, ඔය ආසනය මට දෙනු.
2: මාරේ, මේ ආසනය නුඹේයි පවසන්න නුඹට තියෙන සාක්ෂි මොනවද? සාක්ෂි තිබේ නම් මාහට ඒ බව පවසන්න.
1: ඊට කලින් කියනු, මේ ආසනේ නුඹේ කියන්න තියෙන සාක්ෂි මොනවද?
3: මම සාක්ෂි දෙන්නම්.
0: මොනවා? බොළෝ මහිකාන්තාව,
3: මෙහි වැඩ සිටින මේ මහා පුරුෂ රත්නය සාරා සංඛේ කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආවේ මේ ආසනයේ මත වැඩ සිටින්නයි. මේ ආසනයේ අයිති මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාටයි.
4: ඒ මොහොතේම ගිරි මේකලා ඇතුන් බිමට වැටුණා. ඒ මත සිටි පවිතු මාර්යාද වැටුණා. සසර පුරාවට වැටූ මහා ගුණබලයේ ඉදිරියේ පෙරතුන මාර්යා සහිත සේනාව සීසීකඩ දුව ගියා. ඒත් සමගම වටපිටාව මහත් නිෂ්කලංක ස්වභාවයක් ගත්තා.

කෙලවරක් නැති සසර පුරා ඇවිදමින් ගියා. ජීවිතේ නැමැති ගේ හදන වඩුවා හඳුනාගෙන කැනි මඩලත් පරාලත් සුණු විසුණු කළා.

0: ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමගල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයින් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදු වූයේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්නේ දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර්ය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජේ කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය මේ උතුම් වෙසඟි සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
2: සුදිල ගුවන් විදුලිය.

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවයි.

ගන්න ඕන මල්ලහුරක් තියෙන අතින් කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්නත් බෑ මනුස්සකම් මිනිස්සුනේ කාසිවාසී ඇති අය ළඟ කොහොම හිඟයි ගන්නට නෑ මනුස්සකම් මිනිස්සුනේ කාසිවලට ගන්නත් බෑ කාසිවලට දෙන්න

0: විදුලියයි.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

ඒ නිසරු කොටත් දකින්නා වූ වැරදි කල්පනාවල එළඹුණු පුද්ගලයන් සරු දෙයක් දහමක් නොලබ

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරු දෙයක්ම ලබන්නාහුය.

මෙලොවත් ශෝක වන්නේය, පරලොවත් ශෝක වන්නේය, දෙලොවමත් ශෝක වන්නේය. ඔහු තමාගේ කිලිටි කර්මය දැක

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේ ධම්මපදය අරහන්ත වාග්ය.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමකල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමකල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයින් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදු වූයේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්නේ දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර්ය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජේ කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය වූ මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

ගුණ දැනුමැතිකම් නොපිළිගන්නෝ අපි මේ කලහයෙන් මෙහිදී වෙනසෙන්න නම්හ යන බව නොදනිත් යම් කෙනෙක් එය දනිත් නම් ඒ නිසා

යමෙක් රූපාදී අරමුණු ශුභ වශයෙන් ගනිමින් ඉන්ද්‍රිය සංවරය නැතිව කෑමෙහිද පමණ ඉක්මවා ආහාර ගනිමින් කම්මැලිව වීර්යෝ හීනව වෙසේනම් කෙලෙස් මාරයා ඔහු මැඩලන්නේ සුළඟ දුර්වල ගසක් මුලින්

උපාදී අරමුණු අශුභ වශයෙන් සලකමින් ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව කෑමේ පමන දැන සදැහැතිව සම්පූර්ණ වීර්‍ය ඇතිව වසන පුද්ගලයා වාතයට ගල් පර්වතයක් නොසෙල්විය හැක්කාසේ කිලිස් මාරයාට

යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව සිල්හි පිහිටුවා ඉඳුරන් දැමීමෙන් සහ සත්‍ය වචනයෙන් යුක්ත වෙයිද ඔහු ඒ කාන්තයෙන්ම මේ සිවුරට සුදුසු වන්නේය.

0: ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලියේ ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන්

රජ ගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්නෙවිට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා.

පින්නත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවරු.

රාහුල රහතන් වහන්සේ වදාළ ගාථා. මට සිද්ධාර්ථ කුමාරයන්ගේ පුතා වෙන්න ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතා වෙන්නත් ලැබුණා. දෙපෙත්තින්ම පුත්‍රවණක් වෙන්න මට වාසනාව තිබුණා. එනිසා නුවණැති සබ්‍රහ්මචාරින් වහන්සේලා රාහුල භද්‍ර කියලා මට අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍රයෙක් වන මාත් දහම් ඇස ලබා ගත්තා. ආශ්‍රව නැති කරගත්තා. පුනර්භවයත් නැති කරගත්තා. අරහත්වයට පත් වුණා. ලෝකයාගේ පුදසත්කාරවලට මං සුදුස්සෙක් වුණා. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. ඒ අමා නිවන් සුව මං ලබා ගත්තා. ඒ වුණාට ලෝකෙ බොහෝ දෙනෙක් කාමෙන් අන්ධ වෙලා ඉන්නේ. කෙලෙස් දැල තුල පැටලිලා ඉන්නේ. තණ්හාවෙන් වැහිලා ඉන්නේ. ප්‍රමාදී ජනතාවගේ යහළුවා වන මාරයාට එයාල බැඳිලා ඉන්නේ. දැලක හිර වුණ මාළු රංචුවක් වගේ. මම නම් ඒ කාමයන් බැහැර කළා. ඒ මාර බන්ධනේ කඩල බිඳලා දැම්මා. තණ්හාව මුලින්ම උදුරලා දැම්මා. මම සිහිල් වුණා. නිවිලා ගියා.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමකල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමකල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිතය පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙයින් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදු වූයේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්නේ දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තිබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර්ය පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජේ කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය වූ මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාර්ගයේ යන්නට ශක්තිය ධෛර්යය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිත, ඒ කියන්නේ කෙලෙස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා. ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා. හෙතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ. ධම්මපදය

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියනා දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්න.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවත්.

නමු බුද්ධාය මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධ

0: බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි. තිසරණීන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් ශාන්තියක්ම වේවා කියනු තුන් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පළ කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමෙන්.

Gacchanti sabbe maranam ahañca. Bhumatma sedaha sitin yuttava sakas karagatta wu pooja dravyan buda peraherin budu buda sandaha chaitya rajanan wahanseeta bodhin wahanseeta buddha pratima wahanse abiyasa atavisi budurajanan wahanseela abiyasa mallasana mata tempat kalawo mal pahang suwanda dun dahat gilan pasa behit badu adiyu buddha pujawan atapirikara adi buddha pujawan tunlowa sanasawa dala shantinayaka tiloguru budu piyanan wahansege අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදුගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Sang Jayasu Maihang හැමදිනාම මා කීවාට පසුව මෙහිම කියන්න අනන්

අපි හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන් පස බිහිත් බඩු, ඖෂධාදී වූ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු ව්‍යසන විපත්ති උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා උන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණේ ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
3: සුදිල ගුවන් විදුලිය.
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝගබිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Cô Cụ Bánh Vê Tòa Lìa.
1: සුපිල ගුවන් විදුලිය ඔබ වෙත ගෙනෙනු ලබන බුදුන් වහන්සේගේ මව් මාතෘ දිව්‍ය රාජයාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් සිදු කරනු ලබන මාතෘ දිව්‍ය රාජ වන්දනාව සමග මෙතෙන් සිට අපි එක්වෙමු.

සුගත තථාගත බුදුරජාණන් වහන්සේ ලෝට මුලින්ම කියා දුන් පණිවිඩය සිත් පිත් නැති ගසකට අනිමිස ලෝචන පූජාව පවත්වා කළ ගුණ සැලකීමයි. සිද්ධාර්ථ මහා බෝසතුන් ලෙස බුදුවන පුත්‍රවණක් වෙසක් පොහෝ දා මෙලොව ජනිත කළ මහමායා මාතෘ දිව්‍ය රාජයානු අදත්තෞතිසා දෙව්ලොව සෝවාන් ඵල සමාපත්තියට සමවැදී ගෞතම බුදු සසුන සුරකිමින් වැඩවසති. සිද්ධාර්ථ මහා බෝසතුන්ගේ පියාණන් අවසන් හුස්ම හෙළීමට මොහොතකට පෙර සෞඛ්‍ය ලෙස නසා රහත් පදවි ලැබූ

සිද්ධාර්ථ ගෞතම මහා බෝසතුන් මෙලොව ජනිත කළා වූ මහා මායා දේවිය නම් වූ මාතෘ දිව්‍ය රාජානන් වහන්සේ මිනිසාගේ සිත නිරතුරු අකුසලයෙන් දැවේ සියලු පුහුදුන් මිනිස්යෝ රාග ద్వේෂ මෝහාදී රෝගයන්ගෙන් ගිලන්ව සිටිති. මේ ලෝකයේ

සෞසත්නට සුබ පිණිස ආත්ම පරිත්‍යාග කළා වූද මානයෙන් මිදුණා වූද ඒ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ බෝසතුන් ලෙස මෙලොව ජනිත කළ මාතෘ දිව්‍ය රාජානන් වහන්සේ සැමගේ මානය අතුරුදහන් කරන සේක්වා.

සකල ලෝකයාගේම ශෝකය තුරන්කොට මොහඳුර වනසා සදහම් ප්‍රඥාවෙන් සැම ආලෝකවත් වන

අධික වූ ලෝකය අවිහිංසාවාදී හිංසාව ලේන් තෙමී ඇති මහ පොළොව අමාවැස්සෙන් සෝදා හරින සේවා.

මාතෘ දිව්‍යරාජානන් වහන්ස ලොවට ධර්ම ඖෂධ බෙදාදී ඔබ වහන්සේගේ උතුම් දකුණත සත්වයන්ගේ හිස මත තබා

නිසරු කොටත් දකින්නා වූ වැරදි කල්පනාවල එළඹුණු පුද්ගලයන් සරු දෙයක් දහමක් නොලබ

නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන්නෝ සරුදයක්ම ලබන්නාහුය.

වැස්සෙන් තෙමෙන්නාක් මෙන් භාවනාවට පුරුදු නොකල සිත රාගයෙන් තෙත්වේ. රාගය අභාවිත සිත.

භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් තෙත් නොවේ. රාගය භාවිත සිත විනිවිද ගෙන නොයන්නේය.

මෙලොවත් ශෝක වන්නේය, පරලොවත් ශෝක වන්නේය, දෙලොවමත් ශෝක වන්නේය. ඔහු තමාගේ කිලිටි කර්මය දැක

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රවරයාණන් ලෙස සැලකෙන අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමකල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි. බුදුන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යෙහිවත් තෙමකල සිදුවේ වෙසක් පුන් පොහොය දිනකදීය. ඉපදීම, බුද්ධත්වයට පත්වීම හා බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදුවේ මේ උතුම් පොහොය දිනදීය. එදා ලුම්බිනි සල්ලුවේදී සුද්ධෝදන මහරජුට හා මහාමායා දේවියට දාව සිද්ධාර්ථ නමින් උත්පත්ති ලැබූ කුමරු ජීවිත පිළිබඳ කලකිරීමෙන් අවුරුදු 29 වියේදී ගිහිගෙන් නික්මින. වසර 6ක කාලයක් දුෂ්කර ක්‍රියා කිරීමෙන් පසුව අත්තකිලමතාන යෝගිය සහ කාම සුගල්කාන යෝගිය අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නට විය. බුද්ධගයාවේ ඇසතු බෝරුක් මූලයේදී බුද්ධත්වයට පත් උන්වහන්සේ එතැන් සිට වසර 45ක් ලෝකවාසීන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කර ඔවුන් යහමගට ගැනීමට කටයුතු කළහ. අපමහා බෝසතාණන් වහන්සේ අවුරුදු 80ක් ආයු සංස්කාරයන් කෙළවර කර කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන නම් සල්ලුවිනේදී පරිනිර්වාණය සිදුවේ අදවැනි වෙසක් පුන් පොහෝ දිනකදීය. බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් දස මාසයකට පසුව තම උපන් ගම වූ කිඹුල්වත් පුරයට වැඩම කර තම ඥාතීන්ගේ මාන්‍ය දුරු කිරීම සඳහා උන්වහන්සේ යමාමහා පෙළහර පානු ලැබුවේද අදවැනි වෙසක් පොහෝ දිනකදීය. බුද්ධත්වයට පත් වී වසර 8කට පසුව මණියක්කිත නාරජුගේ ආරාධනෙන් කැලණියට වැඩම කළ උන්වහන්සේ සුමන සමන් දිවිරාජයාගේ ආරාධනෙන් සමනල කන්දට වැඩම කර එහි සිරිපා සටහන තැබුවේද වෙසක් පුන් පොහොය දිනකදීය. සුමේද තවුසා වීර පාරමිතාව පිරීමෙන් පසුව දීපංකර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබුවේද අදවැනි දිනකය. ලංකාවේ පළමු රජු ලෙස අභිෂේක ලැබූ විජය කුමරු 700 පිරිස සමග ලංකාවට පැමිණියේද මෙවන් දිනකදීය. බෞද්ධ ජනතාවගේ වන්දනීය වූ මේ උතුම් වෙසඟී සැමට බුදුන් දෙසූ ධර්ම මාවතේ යන්නට ශක්තිය ධෛර්ය ලැබී නිවන් මඟ අවබෝධ වේවා.

0: පින්වතුනි, ඔබ මේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන පින්කම මහා වටින පින්කමක්. සැරයටියක් පූජා කිරීමේ විපාක. ඔබට තේරෙන භාෂාවෙන් කියවොත් හැරමිට්ටක් පූජා කිරීමේ විපාක. දණ්ඩදායක කියලා හාමුදුරුවෝ කෙනෙක් වැඩ සිටියා. එක දවසක් මේ දණ්ඩදායක හාමුදුරුවෝ මහා සංඝරත්නයට උණලීයකින් හැරමිටියා සකස් කරලා පූජා කළා. බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව හැරමිටියා සකස් කරලා පූජා කළා. පින්වතුනි, ඒ පූජා කිරීමේ විපාකය වශයෙන්, පින වශයෙන් කල්ප 94ක් දුගතියක ඉපදුනේ නැහැ කියන සඳහන් වෙනවා. දෙව්ලොව මිනිස් සැප සම්පත් ලැබූ බව සඳහන් වෙනවා. එච්චර විතරක් නෙවෙයි, පිළින්දවච්ච හිමිට සැරයටි පිදීමේ ආනිසංසයක් වශයෙන් මෙන්න මෙහෙමත් කරුණු සඳහන් වෙනවා. බොහෝ පුත්‍රයන් ඇත්තෙකු බවට පත්වීම, තැති ගැනීම නොවීම, හැම කල්හිම අනුන් විසින් පීඩා නොකළ හැක්කෙකු බවට පත්වීම, සියලු ආරක්ෂාව ලැබීම, වැරදි නැත්තෙකු බවට පත්වීම, චිත්ත පීඩා, මානසික පීඩාවන් ඇති නොවී යහපත්ව ජීවත්වීමේ වාසනාව ලැබීම, පුංචි පින්කමක්. බලන්න ඔබේ ජීවිතයට කොච්චර වටිනවාද කියලා. පින්වතුනි, පින්කම සිදු කරන්න සිත සකස් කරගෙන, සිත අරමුණු කරගන්න, පින්කමෙහි සිත යොමු කරගන්න, එවිටෙහි ආනිසංස ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

මහත්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දන බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් සුදුලගුවන් විදියේ සම්පත් උදා කරගන්න
1: රැඳී සිටින්නේ.

පින්වත. සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි. ධම්මපදය යමකවත්

සියලු සත්වයනි, සසර සියලු දුක් දුරු කරන්නා වූ නිරන්තරයෙන්ම මොක්ෂරස්වී සම්පත්තිය ළඟා කරන්නා වූ මුනිඉන්ද්‍රයන් වදහල පින් කළ මැනවි. හේතුව පින්කම් කළ නොහැකි කාල 8ක් ඇති හේයිනි.

0: සුදු ලගුවන් විදිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ හිටියා චත්තමාණව කියලා දරුවෙක්. මේ දරුවා ඉගෙන ගන්න හරිම දක්ෂයි. ඉක්මනින් ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළා. ඉගෙන ගැනීම අවසන් කළාට පස්සේ ගුරුතුමාට ගුරු පඬුරු පූජා කිරීම ඒ කාලයේ තිබුණ චාරිත්‍රයක්. දවසක් චත්තමාණවක ගුරු පඬුරුත් අරගෙන කැලෑව මැදින් වැටුණු පුංචි අඩිපාරේ ගුරු ගෙදර බලා පිටත් වුණා. මේ පාරවල් හරිම පාළුයි. සෙනග වැඩි ගැවසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා මේ කැලේ මැදින් වැටුණු පාරේ තනියම එන චත්තමාණවක. ඔහුට විශාල කරදරයකට මුහුණ පාන්න සිද්ධ වෙන බව බුදුඇසට පෙනුණා. අපගේ මහා කාරුණික බුදු සමිඳුන් චත්තමාණවක ගැන උපන් අනුකම්පාවෙන්ම ඔහු ඉදිරියට වැඩියා. චත්තමාණවක බුදුරජාණන් වහන්සේව අඳුනගත්තා. එයාට හරිම සතුටුයි. භාග්‍යවතුන් වහන්සේව දැක්කම එයාට ලොකු සතුටක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ චත්තමාණවකට කතා කළා. තොරතුරු විමසුවා. මේ වෙනකොට චත්තමාණවක තෙරුවන් සරණ ගිහිල්ලා හිටියේ නැහැ. සිල්පද ගැන දන්නේ නැහැ. ඉතින් නංගියේ මල්ලියේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණේ ඇති වටිනාකම මේ චත්තමාණවකට කියලා දුන්නා. මේ පුතා හරිම බුද්ධිමත්. මෙයාට තේරුණා තෙරුවන් සරණ යෑමේ වටිනාකම. ඊට පස්සේ චත්තමාණවක තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ චත්තමාණවකට සිල්පද ගැන කියලා දුන්නා. ඉතින් පින්වත් නංගියේ මල්ලියේ, බුදුරජාණන් වහන්සේ මේ විදියට චත්තමාණවකට උතුම් තිසරණේ ගැනත් සිල්පද පහ ගැනත් කියලා දීලා මේවායේ සමාදන් කළා. චත්තමාණවකට ලොකු සතුටක් ඇති වුණා. එයා බොහෝම ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මුළු හදවතින්ම තෙරුවන් සරණ ගියා. සිල්පද පහ සමාදන් වෙලා ආරක්ෂා කරන බවට පොරොන්දු වුණා. ඊට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලස්සන ගාථා තුන චත්තමාණවකට ඉගැන්වුවා.

0: ඉතින්නංගියේ මල්ලියේ චත්තමානක මේ ගාථා තුනත් ඒ වේලාවෙම හොඳට පාඩම් කරගත්තා. මතක තියාගත්තා. ඊට පස්සේ කැලේ මැදින් ගුරු ගෙදර බලා පිටත් වුණා. ටික දුරයි කැලේ මැදින් යන්න පුළුවන් වුණේ. හොරු කණ්ඩායමකට මේ කුමාරයාව මැදි වුණා. චත්තමානකගේ අතේ තිබුණ මුදල් පසුම්බිය ගන්න හොඳටම පොළොවලින් පහර දුන්නා. ඒ පහරවල් නිසාම චත්තමානක මිය ගියා. පින්වත් නංගියේ මල්ලියේ මේ විදිහට දරුණු ආකාරයෙන් පහර දෙද්දී පවා මේ චත්තමානක හිතේතා හිටියේ බුදුරජාණන් වහන්සේ ගැනමයි. ඒ ශ්‍රී සද්ධර්මය ගැනමයි. ශ්‍රාවක සංගරුවන ගැනමයි. තමන් සමාදන් වුණ සිල්පද ගැනමයි. ඒ හොරු ගැන තරහක් ඇතිරගත්තේ නෑ. ඉතින් පින්වත් නංගිය මල්ලියේ මේ චත්තමානක මේ ආකාරයෙන් අවාසනාවන්ත ලෙස මිය ගියා. එයා මැරුණ හැටියෙම තවතිසා දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙක් වෙලා ඉපදුනා. මේ චත්තමානක දිව්‍ය කුමාරයාට ගොඩාක් ලස්සන දිව්‍ය මාලිගාවක් ලැබුණා. අප උපස්ථාන කරන්න ගොඩාක් දිව්‍ය අප්සරාවන් දිව්‍ය කුමාරයන් ලැබුණා. මේ විදියට සැප ලබන්න උපකාර වුණේ බොහෝම ටික වෙලාවකට තෙරුවන් සරණ ගිහිල්ලා ආරක්ෂා කරපු සිල්පද ටිකයි. ඉතින් චත්තමානවක දිව්‍ය කුමාරයා දවසක් බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ආවා. ඇවිදින් මේ විදියට බුදුරජාණන් වහන්සේට කියා සිටියා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්ස, මට සිල් රැකෙන්න ලැබුණේ නම් ටික වෙලාවයි. ටික වෙලාවක් සිල් රැකලා මට මේ තරම් දිව්‍ය සැප සම්පත් හිමි වුණා. ජීවිත කාලයේම සිල් රැකෙන මිනිසුන්ට කොයිතරම්නම් ලාභයක්ද? ඉතින් බලන්න පින්නත් නංගියේ මල්ලියේ වටිනාකම. මොහොතකට සිල්ලත් වෙලා උතුම් තිසරණේ ගැන කියවෙන ගාථා මතක තියාගත්තායින් ලැබුණ ලාභය කොච්චර වටිනවද? ඉතින් පුංචි ඔයාලත් මේ ගාථා හොඳින් කටපාඩම් කරලා මතක තියාගත්තොත් හුඟා හොඳයි. ඒ වාගේම පුංචි කාලේ ඉඳලම සිල් රකින එක හුඟාක් හොඳයි. එතකොට කවදාවත් පුංචි ඔයාලගේ ලස්සන ජීවිතවල වටිනාකම පිරිහෙන්නේ නෑ. දවසින් දවස අලුත් වටිනාකමක්මයි ජීවිතයට එකතු වෙන්නේ. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
1: උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්මදේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත්පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශය

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය

0: ුවන්විදුලිය සෑම දිනකම රටපුරා ලොවපුරා සැදැහැවත් ජනතාව වෙත සෙත සාන්තිය ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ අසරණ සරණ වූ ත්‍රෛලෝතිලක වූ සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල මහා බල මහානිසංසදායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහව පින්වතුනි පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
1: අවසරයි ස්වාමීන් වහන්සේ.
0: නමස්කාර. නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු හයට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රටපුරා ලෝපුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු හයට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.
1: ඉන්දිකට පූජා කිරීමේ විපාක. විපස්සී බුදුරජාණන් වහන්සේගේ සමයේ සුචිදායක නමින් හාමුදුරුව කෙනෙක් වැඩ සිටියා. එක දවසක් සුචිදායක ස්වාමින් වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට ඉන්දිකට පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් හත්වාරයක් සක්විති රජ ලැබුණා. පිරින්දවත් චපදානයට අනුව මෙන්න මේ ආකාරයෙන් විපාකද ලැබී තිබෙනවා. කුකුස් සිඳලීමේ ශක්තිය ලැබීම, ඒ කියන්නේ සැකය නැති කිරීමේ හැකියාව ඇතිවීම, විශිෂ්ට වූ රූප සම්පත්තියක් ලැබී කටයුතු කිරීම, බොහෝ භවභෝග සම්පත් ඇත්තෙකු බවට පත්වීම, තීක්ෂණ නුවණක් ඇත්තෙකු බවට පත්වීම, ගැඹුරු වූ සියුම් වූ ධර්ම කරුණු කාරණා වහා වටහාගෙන ධර්මය අවබෝධ කර ගැනීමේ ශක්තිය ඇත්තෙකු බවට පත්වෙනවා ඉඳිකට පූජා කිරීමේ ආනිසංස වශයෙන්. ඔබ ඒ පුංචි දෙය පූජා කරනවා ඇති, නමුදු ඔබෙහි ආනිසංස නොදන්නවා ඇති. නොදන්න ආනිසංස දැනගත් මොහොතේද පින්වතුනි ඔබ හැබැයි සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ උතුම් පූජාව සිදු කරන්න. අන්න එවිට ඔබට මේ කියන ආනිසංස සමුදාය ලබා ගන්නට පුළුවන්. නිර්වාණ අවබෝධය ලැබෙන තෙක් අපි මේ සංසාරයේ ගමන් කරනවා. ධර්මය අවබෝධ වෙන තෙක් මේ සංසාරයේ අපි ගමන් කරනවා. අන්න ඒ උපදින ආත්ම භාවයන්වල අපිට මේ කියන ආනිසංස ලබාගෙන ජීවත් වෙන්න පුළුවන්කම ලැබුණොත් පින්වතුනි අපිට මේ සසර ගමන කෙටි කරගන්න පුළුවන්. එනිසා ඔබ පූජා කරන දේ ඔබේ සිත තුළ සකස් කරගෙන පූජා කරන්න. ඔබට ආනිසංස ලබා ගන්නට පුළුවන්.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ බැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟාවේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකරගන්න.